හොඳයි, නමස්කාරය කියන පංචශීලිය සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි.

දුතියං විදම්මං සරණං ගච්ඡාමි. තත්තුතියං පිසංගං සරණං ගච්ඡාමි. තතියං පිබුද්ධං සරණං ගච්ඡාමි. තතියං පිධම්මං සරණං ගච්ඡාමි. තතියං පිසංඝං සරණං ගච්ඡාමි.

දැන් සාදුකාරයක් පවත්වමු. දැන් මේ පින්වතුන් හැම දෙනාම කළ පින්කමේ පින් අනුමෝදන් වීම සඳහා වන්දනා කරගෙන පින් අනුමෝදන් වෙන්න නිකිල ජනම

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ජාති ගායිකාව නන්දා මාලනියගේ අවසන් කටයුතු අද. 22 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 13ක්. එන්නත්ංගයක් හේතුවෙන් පිළිකා රෝගීන් අවදානමක. TikTok සමාගම ඇමරිකාවට ඩොලර් මිලියන 400ක දඩයක් ගෙවයි. රුමේෂ් තරංගට තවත් රන් පදක්කම.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate usd assets ආයෝජනය සහ sot analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 077 455 11
3: ගලන ගඟකිය අද නතර වෙලා
4: අමරදේව සර් ගුවන් විදුලි වැඩ ඕම් ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා

අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

0: දෙස් විදෙසී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHD
1: ටිකිරිනග ඔන්න බලාගෙන ලිඳ වට කර කබර ගෝයා
2: මගේ කොක්කෝ
3: කෑව නේද දියබරියා
2: මොනවද අනේ මේ කියන්නේ
3: ඇයි එහෙමනේ කියන්නේ
2: අයියෝ අයියේ ඒව දැන් වෙනස්සලා දැන් කියන්නේ මෙහෙමනේ
4: ශෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග අද උදේ 10ට සියත 2020 අමුතුම හැඩයනු වේ
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0712 492 192 0712 132 77 77
8: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද
9: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
8: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
9: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
10: මුකෝ මේ තරයි
11: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
14: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
15: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
16: අවන්ස් ටිකෙන් ටික පේ
17: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
18: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
19: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා
4: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
14: සියත පොකට් මනි අනුග්‍රහය
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
2: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙයි
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
1: රාජ්‍යරය ගොබ්බයා
8: එයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
12: නිලබල කරේති ඔලමුල පුරේ
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්
16: Weekend Seata Seata Divine Apurah

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ජාති ගායිකාව නන්දා මාලනීගේ අවසන් කටයුතු අද. 22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් 13ක්. එන්නත් හිගයක් හේතුවෙන් පිළිකා රෝගීන් අවදානමක. TikTok සමාගම ඇමරිකාවට ඩොලර් මිලියන 400ක දඩයක් ගෙවයි. රුමේෂ් තරංගට තවත් රන් පදක්කමක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්වරාත්‍රික පිරිස් අධ්‍යයනය අදාළියම සාර්ථකව අවසන් වුණා. ඒ සියත ටීවී මැදිරි සංකීර්ණයේදී සියත FM සහ සියත ටීවී ඔස්සේ පිරිස් අධ්‍යයනය සජීවී ලෙස විකාශය කිරීමද සිදු වුණා. රට ජාතිය සහ ආයතනයට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම පිරිස් අධ්‍යයනය වාර්ෂිකව සිදු කරනු ලබනවා. අද පෙරවරුවේ සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමීමට නියමිතයි. අභව ප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරු 5ට බොරැල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඇගේ දිවසේදී ආගමික වතාවක් සිදු කිරීමෙන් පසු දේහය රිය පෙරහරකින් බොරැල්ල කනත්ත වෙත රැගෙනීමට නියමිතව තිබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පිනි ආචාර්ය නන්දා මාලනියගේ දේහය මහජන ගෞරවය සඳහා මෙමන විට තැන්පත් කර ඇත්තේ නුගේගොඩ විජේපා මහවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ. දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ප්‍රවීණ කලාකරුවන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
4: ජීවිතේ වැඩි කාලයක් අපි දකින්නේ අලුත් ලෝකයක් පිළිබඳව විශ්වාස කරා, අලුත් ලෝකයක් පිළිබඳව ගීත ගායනා කළා. අපි තුනට සතුටක් තියෙන ඕන, මොකද ප්‍රාර්ථනා කරපු ලෝකේ ගොඩනගෙන පටන් ගන්න තියෙනවා.
5: ආගමට දහගමට ලැබිය අයට, ඒ වගේම විප්ලවීය අරගල කරන අයට, සියලු දෙනාටම සංගීතයෙන් මාර්ගයක් පෙන්නපු ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ලංකා ඉතිහාසයේ ආචාර්ය නන්දා මාලනී කියන්නේ සංස්කෘතියක්,
6: කලාතුරකින් පිහිටන මහා විශාල කොඳුනාරටියක් කියලා තමයි මම දකින්නේ. නන්දා මාලනී ගුරුතුමිය මගේත් ගුරුතුමිය, ඒකෙන් තමයි මම සංගීතය හැදෑරුවේ.
7: එතුමිය සමග ගායනා කළ සක්වල ඉතරට ඇසෙන ගීතයට හොඳම ගායකයා විදිහටත්, එතුමිය ගායිකාව විදිහටත් ගත්ත සම්මාන. ඉතින් මට සම්මාන දෙකක් ලැබුණා වගේ මේක. මේ වගේ හඬක් ලැබෙන්නේ කලාතුරකින් රටකට.
1: දශක 7ක කාලයක් සුභාවිත ගීතනය පෝෂණය කළ අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි ආචාර්ය නන්දා මාලනී වෙනුවෙන් සියත ප්‍රවෘත්ති තබන සටහනක් දැන්
8: අහසසේ ඔබ අනන්තයි, සයුරසේ ඔබ අනන්තයි.
9: මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා මෙලව එළිය දුටුවේ 1943 වසරේ අගෝස්තු 23 වනදා අලුත්ගම ලෙව්වන්දෝව ප්‍රදේශයේ. ඒ නව දෙනෙක්ගෙන් යුත් පවුලේ සිව්වැනි දරුවා ලෙසින් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ළමා මණ්ඩපයෙන් සිය ගායන දිවිය ආරම්භ කළ නන්දා මාලනිය සිය පළමු ගීතය ගායනා කරනු ලැබුවේ 11 හැවිරි දිවියේදී.
10: මට ඒ කාලේ තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් මහගම සේකරගේ අතේ ඇඳිලා දුවනවා. සේකර කියන්නේ ලොකු මිනිස්සේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ජයකොඩි පියතුමාගේ පස්සෙන් දුවනවා. අපිට තේරෙන්නේ නැහැ කවුද ඒ කියලා. අවුරුදු 11යි මට ඉස්සෙල්ලාම මම ගීතේ ගායනා කරනකොට බුදු සාදු ගීතේ.
8: බුදු සාදු බුදු සාදු.
9: පෙරට පළමු වර්ණ චිත්‍රපටය වන රන්මුතු දුව චිත්‍රපටය සඳහා පණ්ඩිත W.D. අමරදේවයන්ගේ ආරාධනය අනුව නන්දා මාලනිය පසුබිම් ගායනය සඳහා එක්වන්නේ ගලන ගඟකි ජීවිතේ ගීතය ගායනා කරමින්. ඒ සඳහා ඇයට පළමු සරසවි සම්මාන උරලේ හොඳම ගායිකාවට හිමි සම්මානය හිමි වුණා.
8: ගලන ගඟකි ජීවිතේ දයාලු ලෝකේ.
9: හුදෙක් ගායිකාවක් පමණක් නොවුණු නන්දා සිය අද්විතීය හඬ පෞරුෂය හා අර්ථපූර්ණ පදමාලාව භාවිතයෙන් සිංහල සංගීතයේ නවමු හැඩතලයක් එක්කල බවට ඇගේ නිර්මාණය කදිම සාක්ෂියක් දරනවා. සමාජ අසාධාරණය හමුවේ ඊට විරෝධාකල්ප දැක්වූයේද ගී සංකල්පනා මගින් වීමද විශේෂත්වයක්. ශ්‍රවණ ආරාධනා සත්‍යයේ ගීතය පවන හා ශ්වේත රාත්‍රිය වැනි ප්‍රසංග නැරඹීමට වැල නොකැඩී ජනතාව පැමිණියේද ඇගේ ගීත වෙත පැවති අතිමහත් ප්‍රේක්ෂක ආදරය පිළිබඳ සජීව සාක්ෂිය සපයමින්. සමාජ අසාධාරණය හා දේශපාලන මර්ධනයට එරෙහිවද නන්දා ප්‍රබල හඬක් නැගුවා. මේ එම මතක සිහිගන්වන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ.
11: ඉතාම බිහිසව සමරය තමන්ගේ ප්‍රාසංගික අත්දැකීම් වෙන් කළා. ඊට විරෝධය පාන් මේ ගී මගේ අදටයි ඒවා අවශ්‍ය නොවේ නම් කෙවිටෙන් පිළිගෙරු කරන්න කියලා ඉල්ලා හිටිය අය නිර්භය සවිඥානක ගායිකාවක් හැටියට අගය කරනු.
9: සිය ප්‍රතිභාපූර්ණ ගායන කෞශල්‍ය වෙනුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින්ද ඇය ඇගීමට පාත්‍ර වුණා. මාචාර ප්‍රනිත් අබේසුන්දර නන්දාමාලනිය පිළිබඳ මතකය අවදි කළේ මෙලෙසින්.
12: රාගධාරී සංගීතය ඉගෙන ගත්තා ප්‍රේමදාස මුදුන්කොටුව මහත්මයාගේ ආයතනයේ ඉන්දියාවේ විභාග කළ විශාරද උපාධියක් ලැබුවා. කෙමෙන් කෙමෙන් ඇය ඉදිරියට ආවා. මේ ළමා ආශ්‍රමයෙන් පුංචි ළමයින්ගේ ජීවිත පාදා දෙන්න ඇය විශාල සේවයක් කළා තිබෙනවා. ඇය අපාතකින් වියෝවීම අපට හරි දුක වේදනාවක්.
9: දශක හතක් ශ්‍රී ලාංකේය සංගීතය සුපෝෂණය කළ ජාතී යශෝරාවය ආචාර්ය නන්දාමාලනි ඔබ සදා අමරණීයයි.
1: විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ දිනන දකුණ සංවිධානය විසේ ඊට එරෙහිව ඉදිරිපත් කර ඇති මුළු පෙත්සම් ගණන 13ක්. අදාළ පනත් කෙටුම් පත සම්මත කරන්නේ නම් ඒ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. කුඹුරු ඉඩම්වල අස්වැන්න වැඩි කිරීම සඳහා නව ව්‍යාපෘතියක් හඳුන්වා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ 2026 යලකන්නේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූර්ණ කැස්තමේතු විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේදී එක්වෙමින්
13: අක්කරේට මුසල් 80ක් නම් 60ක් නම් 70ක් නම් ඒ ඇයට ඇත්තටම 120 මදි. ඒගොල්ලන්ට වියදම ගිහිල්ලා තියෙනවා. නමුත් අස්වැන්න අඩු නිසා ඒගොල්ලන්ට ඒක මදි. ඉතින් මේක අපි මුණ දීලා තියෙන ප්‍රශ්නය. ඒක විසඳ ගන්න ඕන. විසඳ ගන්න තියෙන එකම උත්තරේ අස්වැන්න අඩු භූමිවල අස්වැන්න වැඩි කිරීමම පමණයි. ඒක තමයි උත්තරේ.
1: සහල් ආනයනයක් සිදු නොකරන බවට ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව නිරන්තරයෙන් සහල් ආනයනය සිදු කිරීම විහිළු සහගත බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
14: කිසිම දවසක සහල් ඇටයක්වත් ආනයනය කරන්න නැති කරපු කියපු ප්‍රකාශය අද බොරුවක් වෙලා තිබෙනවා. අද රැවටිල්ලක් වෙලා තිබෙනවා. 340,000ක් ඔබතුමන්ලා ගෙන්නලා තියෙනවා පිටරටින් සහල්. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි අපි ගමු අර පහුගිය මාර්තුවේ ගෙන්නපු 157,000 විශේෂ ආනයන බද්ධ විතරක් ගත්තොත් ඒකෙන් මිලියන 10,000ක් බිලියන 10ක වදු ආදායමක් ලැබිලා තිබෙනවා. ඇත්තම කතා කරනවා ඔබතුමන්ලාගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ පාරිභෝගිකයෝ ලක්ෂ 220ට සහනයකුත් නැහැ. පීඕ විතනේ නියලී සිටින පවුල් ලක්ෂ 21ට කිසිම සහනයක් නැහැ.
1: සැප්තැම්බර් මාසයේ අවසන් වන තෙක් පිරිපහදු කර ජලය ලබා දීම සිදු කළ හැකි බව අමාත්‍ය සුසිර රණසිංහ සඳහන් කළා.
15: සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකන් අපිට ජලාශ වලින් වතුර ලබාගෙන ජල පිරිපහදු කරලා බෙදා හරින පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි වාර්මාක දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරියත් පූර්වකථනය කරන්නේ. ඒ නිසා ජල සම්පාදන මණ්ඩලයේ දවසකට දල වශයෙන් ලක්ෂ 14කට 15කට විතර වතුර දෙන්න පාවිච්චි කරන ජලාශ වල ගැටලුවක් ඇති නොවේ කියලා තමයි අපි කටයුතු කරමින් යන්නේ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස පිළිබඳව රජයලි අවධානය යොමු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පැවසුවේ.
16: මෙරටේ ගෞරවනීය මිනිස්කාරතුමල්ලා ඒ ඇයට රුපියල් ලක්ෂ 10ක විතර පඩියක් අම්මින ඉතින් අවුරුදු දෙකක් විතර ආපහු නැවත ගෙනල්ලා දුන්න නඩු තීන්දුව පිළිබඳව නැවත සංශෝධනයක් කළා නැවත විමසා බැලීමක් කරන දැනකට මේ පාර්ලිමේන්තුව අපිට ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ වැරදි වැඩේට අත ගහන්න එපා. කවුරු කරත් මේක වැරදි. මේ ආණ්ඩුව කරත් වැරදි. මේ නිකම් වට්ටියම්මලා වගේ කතා කරන්න දුන්න. ඔය වට්ටියම්මලා තමයි කතා කරන්නේ.
1: අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීම ආණ්ඩුව වහාම නතර කළ යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
17: එහෙම අනවශ්‍ය ලෙස කාඩරය වැඩි කිරීම තුළ අපේ මේ විනිශ්චයකාර වෘත්තිය තුළ අසමතුලිත භාවයක් ඇති වෙනවා. කාඩරයක් රාජ්‍ය සේවයේ මොනවා හරි වෘත්තියක් සඳහා කාඩරය වැඩි කරනවා නම් ඒක ඉතාමත්ම බැරෑරුම්ම සලකා බලලා කරන්න ඕන දෙයක්. එසේ කිසිදු සලකා බැලීමක් නැතුව මේ විදිය පනතක් අරගෙන යනවා නම් ඒක මේ රට ගැන හිතලා ගන්න එකක් නෙමෙයි, ඇඩි ආත්මార్థකාමී සහ පසුගාමි ක්‍රියාවක්. ඒ වගේම අනෙක් සංශෝධනයේ තමයි අධිකරණ සංවිධාන පනත මගින් යෝජනා කරන්නේ මහේස්ත්‍රාත්වරුන්ගේ සහ දිසා විනිශ්චයකාරවරුන්ගේ ශ්‍රාමයාමේ වයස 60 සිට 62 කරන්නේ. කලින් මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිශ්චයකාරවරුන් සිළු දෙනාටම අදාළ වුණේ සාමාන්‍ය රජයේ සේවකයන්ට අදාළ රජයේ අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥාපන. ඒ පනතේ කුමක් සඳහන්ව තිබුණද? මහේස්ත්‍රාත්වරුන් සහ දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට 62යි කියලා කියනවා.
1: පිළිකා ඖෂධ හේතුවෙන් රෝගීන් රැසකගේ ජීවිත අනතුරට ලක්වී ඇති බව ජාතික වෘත්තීය සහ සිවිල් පෙරමුණේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසනවා. පිළිකා රෝගීන් සඳහා ලබා දෙන GCSF එන්නත්වල හිඟයක් පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
18: සියලුම පිළිකා රෝගීන්ට ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරලා රෝගයට සටන් වැදීමේ හැකියාව වැඩි කරලා ඔවුන්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය වැඩි කරන්න, පිළිකා වෛද්‍ය ප්‍රතිකර්මවල සාර්ථකභාවය වැඩි කරන්න, ආයු අපේක්ෂාව වැඩි කරන්න ලබා දෙන විශේෂ එන්නතක් තිබෙනවා. අපි කියන එක GCSF කියලා. ඒතර මේ එන්නත මේ වනට අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ කිසිදු රෝහලක නැති තත්ත්වයක් තමයි උද්ගත වෙලා තිබෙන්නේ.
1: අමරිකාවට ඩොලර් මිලියන 400ක දඩමුදලක් ගෙවීමට ටික්ටොක් සමාගම එකඟ වී තිබෙනවා. ඒ ටික්ටොක් සමාජ මාධ්‍ය දරුවන්ගේ පෞද්ගලිකත්ව උල්ලංඝනය කළ බවට වරද පිළිගනිමින් අමරිකාව විසින් මෙම නඩුව ගොනු කර තිබුණේ 2024 වසරේ එරට හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේදී. ටික්ටොක් සහ එහි මව් සමාගම විසින් වයස අවුරුදු මිලියන සංඛ්‍යාත පරිශීලකයන්ගේ දක්ත රැස් කළ බවට නඩුවෙන් චෝදනා ගොනු කරනු ලැබුවා. අධිකරණයේ තීරණය කළේ සමාගමේ ක්‍රියාකලාපය ඇමරිකාව විසින් 2000 වසරේදී පනවන ලද ළමා මාර්ගගත රහසිත ආරක්ෂණ පනතට පටහැනි බවටයි. පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් YouTube ඇතුළු තවත් සමාජ මාධ්‍ය කිහිපයක් 2019 වසරේදී ඇමරිකානු රජයට ඩොලර් මිලියන 170ක වන්දියක් ගෙවනු ලැබුවා. මෙතා සමාගමටද මෙවැනි විට ඩොලර් බිලියන 100 කණනක වන්දි ගෙවීමට සිදු ඇති බවයි ඇමරිකානු අධිකරණය සඳහන් කළේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු භූමියක් ලෙස සලකන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක නායකයන් සමග මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පැවති හමුවකදී. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආග්‍රාජි පැවසුවේ ඇමරිකාවේ නවතම ආර්ථික යුද තර්ජන අසාර්ථක වීමට නියමිත බවටයි. හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිසිවෙකුටත් ලබා ගැනීමට නොහැකි බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ. ඩයමන් ලීග් ශූරතාවලයේ දොළොස්වනා දියරේ හෙල්ල විසිකිරීමේ සව්වේ රන් පතක්කම ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග විසින් දිනා ගනු ලැබුවා. ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී එදේ රුමේෂ් තරංග දැකූ දක්ෂතාවය මීටර 88.14. ඔහු සමග තරඟ වැදුණු ඉන්දිය සුපිරි ක්‍රීඩක නිරාජ් චොප්‍රා විසින් රිදී පදක්කම දිනා ගනු ලැබුවා. නිරාජ් දැකූ දක්ෂතාවය මීටර 88.05. මීටර 86.69 දක්ෂතාවයක් දක්වූ ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්සන් හිමියුයේ තරගයේ තෙවන ස්ථානයයි. යලි සිරස්තල. ජාතියේ ගායිකාව නන්දා මාලනියගේ අවසන් කටයුතු අද. 22 සංශෝධනයට එරෙහි පෙත්සම් 13ක්. එන්නත් හිඟයක් හේතුවෙන් පිළිකා රෝගී නවතානමක. TikTok සමාගම ඇමරිකාවට ඩොලර් මිලියන 400ක දඩයක් පනවයි. රුමේෂ් තරංගට තවත් රන් පදක්කමක්. සියතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියතු මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය 100%ට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ

0: Town. Super star Rajinikanth fans la me davasala balaginne Jail 2 movie ek release wenaka.
1: Me davasala film ek shootings ivara karala post production varadika tamai karanne.
0: ජේල පාට් 1 එකේ කාවල සෝන් එක වගේම තමන්ගේ ඩාන්ස් එකත් ලෝකෙ පුරාම වෛරල් වුණානේ. ඉතින් ජේල පාට් 2 එකෙත් ඒ වගේම සෝන් එකක් තියෙනවා.
1: ඒ තමයි අල්ල බොලලෝ. සෝන් එකේ ප්‍රොමෝෂන්ස් එහෙමත් මේ වෙද්දි පටන් අරන් තියෙනවා. මුළු ෆිල්ම් එකේම මියුසික් කරන්නේ අනිරුද්.
0: ඒ වගේම ෂාරුක් ඛානුත් මේ ෆිල්ම් එකේ ස්පෙෂල් කැරක්ටර් එකක් කරනවා කියලා ගොඩක් අය කතා වුණත් තාමත් ඒ ගැන සන් පික්චර්ස්ලා කන්ෆර්ම් කරලා නැහැ.
2: Of the town.

0: බණ මලාගෙන වියදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
1: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වියදම් කරත් තමන්ගේ නම් ගොත් කොච්චර කියවුනත් පින්නතුනි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
0: සියල්ල අත්හැරීම නිවනට හේතුවනත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
1: පින්වතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.
3: දෙස් විදෙසී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHED.
4: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
5: ඇයි?
4: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
5: ආ, ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා, ඒක ගැන කල්පනා කරනවා.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
0: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70 455 11.
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්. කතා කරන සත්තු, දුම්පිමින නිල් පාට දළඹුව විනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේකබඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
8: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
9: මෙව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
11: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: كان سيأتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: දැන් වෙලා උදැස්සන හතයි.

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් එන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා.

අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවයව ඔබ අහසසේ අනන්තයි.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සමහර වාහනවල ආසන පටි නිෂ්පාදකයා විසින් සවිකල් ලැබල තියුනේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
2: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: සර්නේද එල්බීරන්න ඇඩ්ඩක ඉන්නේ. ඒ ඇඩ්ඩක දැකල තමයිස මත් එල්බියකට ගිය.
1: ඒත් ලොකු කරලා නේද?
0: නැතුවස එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අපන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිති
7: කිරිනග ඔන්න බලාගෙන ලිඳ වට කර කබර
8: ගොයා.
9: කෑව නේද දියබරියා?
8: මොනවදනේ මේ කියන්නේ?
9: ඇයි එහෙමනි කියන්නේ?
8: අයියෝ අයියේ, ඒව දැන් වෙනස්සලා. දැන් කියන්නේ මෙහෙමනේ.
10: ෂෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග අද උදේ 10ට සියත 2020
11: ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සැමතැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: සහස් ලංකාවට වෙල්ලා කුමතන්න මවායාගත්තේ.
11: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
13: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: ඕනම දෙයක් පොඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. cholesterol පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: wife ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
5: WhatsApp කරන්න 0718492492 0711327777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
8: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දෙවයි.

Julieta de Vainapura. Centigrade collaboration.

0: කෙන වියදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
1: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වියදම් කරා තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්නතුනි මේ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
0: සියල්ල අත්හැරීම නිවනට හේතුවනත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
1: පින්වතුනි නිවනට වුණා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: මුකෝ මේ තරහින්
5: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගිය තක් නැහැ.
4: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
5: සුපර්මෙට්
4: දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් ලිවිතින් රතු පරිපු කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
7: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
8: මට උණ වගේ සේන.
7: ලින් පස් පංගුව බමු.
8: සෑහෙන වෙලාවක් යයිනේ.
7: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
9: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි.

0: क्या था टॉप स्टोरी
1: ව්‍යාජ ලිපි ලේඛන සැකසූ තුන්දෙනෙ කත්අඩංගුවට මෝටර් රථ වාහන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකසා මුදල් ලබා ගන්න ස්ථානයක් වටලා සැකකරන තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව අසල පවත්වාගෙන ගිය මෙම ස්ථානය වටලා ඇත්තේ බොරැල්ල පොලිසියට ලද තොරතුරක් මතයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා නාරාහිම්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් සතුව තිබී මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ නව සඳහන් ව්‍යාජ ලිපි ලේඛන තොගයක්, රබර් මුද්‍රා සහ ජාතික හැඳුනුම්පත් කිහිපයක් සොයා ගැනුණා. හූති සටන්කාමින් විසින් අල් මැන්ඩේ මුහුදු මාර්ගය අවහිර කර තිබෙනවා. සෞදි අරාබිය නිවේදනය කළේ මේ හේතුවෙන් නියම්බු වරායේ ගමනාගමනයේද සීමා කළ බවයි. යෙමනි හූති සන්නද්ධ කණ්ඩායම පසුගිය මාසේ අල් මැන්ඩේ සමුද්‍ර සන්ධිය පුරා සෞදි නැව් අවහිර කරන බවට නිවේදනයක්ද නිකුත් කළා. බ්‍රිතාන්‍ය නෞකා බුද්ධි සමාගමක් වන ලොයිඩ් පැවසුවේ සෞදි අරාබිය බොරතෙල් අපනයනය මෙමගින් සීමා වී ඇති බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can සියත

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් එන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා.

අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

0: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවද?
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
2: මෙල්ලිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තව දක්වා යනවායි කියන එකට මේ වන විට 90% සම්භාවිතාවකින් පුරෝගතණය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඒක රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු, අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලාත් ඒ වගේ මේ වරින් වර පුත් කරන කාල ගුණනාවක පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරා.
5: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ. මං ඉතින් එල්බි රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
6: එල්බි රන්නය තමයි මගේ හයිය.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන්නය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිටි.
9: ඒක හරිම අපූරු ලෝකයක්.
10: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්.
13: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: යාගේ නම සීතා.
12: සීතා!
13: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
15: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
12: ටිකිරිදකා
16: ටිකිරිදකා
12: ඔන්න බලාගෙන ලිඳ වට කර කබර ගෝයා.
14: මගේ කුකුලා.
17: ආ, කෑව නේද දියබරියා?
14: මොනවද අනේ මේ කියන්නේ?
17: හ්ම්, ඇයි එහෙමනේ කියන්නේ?
14: අයියෝ, අයියේ, ඒව දැන් වෙනස්සලා. දැන් කියන්නේ මෙහෙමනේ.
18: ශෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග අද උදේ 10ට සියත 2020
19: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: කළු
19: සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
2: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද වෙන ගන්න නෑනි.
19: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
0: සියත TV තුලින්.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0711 327 777. This was a Vishishtatve Abhimanaya People's Leasing Vishwasi Pramukhaya.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගෙන එපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: බතන්න සුපිරි රේඩියෝ ඩබල අතෙක් සියත FM breakfast drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
13: The Palace Gampaha Avasana Nivasa 25 Danma Katha Karanna 0710-666-222 Prime Residences
14: America Exa Janapadaya Exa Rajadhaniya Italia Australia Nova Zealand Singapore wage ratawal 17kata meyawana ape Alumix
15: Aluminium ona taram Alumix nam is taram
16: Supermet Dakunu Koreawen aanene kerana niyamita Aizen again anuna usas tattwen yut zinc aluminium roofing sheet wasara 10ka wagakima wahala gahanna වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
17: 1500cc ටර්බෝ එන්ජින්කින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4 700 678
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත් බට
19: real mapat experience එකකට නැල්වත් බට
0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
8: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114 700 550.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115 880 400 LOLC රන්සවි රන්නය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
10: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
2: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
1: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
11: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
6: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
11: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
6: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
12: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
14: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
19: අවන්ස් ටිකෙන් ටික පේ.
18: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
9: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ. 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්
20: ත්‍රිකුණාමලයෙන් ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ලේ දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
21: යත පොකට් මනි.
20: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතු වන මැජෙස්ටික් ලංකා ටයිල්ස්. ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
1: මොකෝ විතරයි
2: කඩේ වහලට දාපු ෂීට් මාස තුනෙන් මලකට කාලා විකුණපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
5: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
4: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: किया था टॉप स्टोरी
1: සමිත් පුර චතුට ඇත් ගෙනියවයක් සොයාගැනේ. රැඳුම් පාරේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමිත් පුර චතු නැමැත්තාගෙන් ලද තොරතුරු මත රිවල්වර වර්ගයේ ගිනියවයක් සොයාගෙන තිබෙනවා. ඒ වැල්ලම්පිටියේ සේතුපත් ප්‍රදේශයේ පාළු නිවසක සංගවා තිබේ. ඕමානීති අත්අඩංගුවටගත් සමිත් පුර චතු පසුගිය 18 වෙනිදා අලුයම දිවෙන්නට රැගෙනු ලැබුවා. පසු කොළඹ දිසා අපරාධ කොට්ටාෂයේ වෙත බහර දෙනු ලැබුවේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහායි. සකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුත්කලෙක්.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් එන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගා.

අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්ත

0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් විදින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනු රූෆින් විදින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
7: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල්ස් වර්සිටි
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටික ලංකා ටයිල්ස්.
9: ටිකිරිනගා ටිකිරිනගා ඔන්න බලාගෙන ලිඳවට කර කබර ගොයා.
10: මගේ කුකුල.
11: කෑව නේද දියබරියා?
10: මොනවද අනේ මේ කියන්නේ?
11: ඇයි එහෙමනේ කියන්නේ?
10: අයියෝ අයියේ, ඒව දැන් වෙනස්සලා. දැන් කියන්නේ මෙහෙමනේ.
12: ශෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග අද උදේ 10ට සියත 2020
13: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
15: මන්නම් හිතන්නේ නැහැ.
13: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
1: We can see a

0: ඉන්ෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76252630.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
0: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක වැඩි ඕනේ නැ බොරුනම් ගිබ් එක ගන්න මොකද යාලත් තාසයි දෙක දෙක ලැබෙනවනะ ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
3: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
5: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
6: Kagil's Food City Satyanti Aduma Mila Peraliya Algowa kilogram ekak Veladapula mila rupiyal 800 ape mila rupiyal 360 Alipera kilogram ekak Veladapula mila rupiyal 800 ape mila rupiyal 340 mema milaganan pera denun dimakin torowa wenas wiya kiya mema dimana walanguwanne 2026 agosto 22 sita 24 dakwa tuga awasan wenna turu pamanai kondisi sahithai
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
9: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
10: ඒත් ලොකු කරලා නේද?
9: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
10: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
14: මෙන්න ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ. එක ත්‍රිකුණාමලයෙන් දෙක වඩකලපුවේ
15: ත්‍රිකුණාමලය
5: ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
16: යත පොකට් මනි
5: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න

0: නිර්මලාගෙන වියදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
1: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වියදම් කරා තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්නතුනි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
0: සියල්ල අත්හැරීම නිවනට හේතුණත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
1: පින්වතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: ලීසින් හොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් ලිවිතින් රතුපරිපු කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: යපෝ පොකට් මනී. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
6: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං, සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
7: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: किया था टॉप स्टोरी
1: නන්දා මාලිනියට අවසන් ගෞරව දැක්වීමට පස්වර තුන දක්වා අවස්ථාව. අභාව ප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනියගේ දේහ පිළිබඳ ආගමික වතාවත් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ දේහ තැන්පත් කර ඇති නුගේගොඩ විජේපා මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේදී. ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු දේහ මහජන ගෞරවය සඳහා යලි විවෘත කරන බවයි ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේ. අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පසුර තුන දක්වා අවස්ථාව සැලසෙනු ඇත. දේහ රැගත් රිය පෙරහර පසුර 3:30ට නිවසින් ආරම්භ වීමට නියමිතයි. අවසන් කටයුතු පසුර 5ට බොරල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. තවත් දේශීය පුවත් වසරේකතු කාල සීමාව තුළ දිවයින පුරා මාර්ග රියනතුරු 1654ක් සිදුව තිබෙනවා. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසා බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීරකයා සිටියේ එම අනතුරු වලින් පුද්ගලයන් 1749 දෙනෙකු මියගොස් ඇති බවයි. එමෙන්ම වසරේ ගත වූ කාලය තුළ බරපතල ගණ අනතුරු 4546ක් සහ සුළු අනතුරු 7295ක් සිදු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලිය වැඩ. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා.

අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

0: ஆத விசை விசை
1: 2020 හද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ශහර සඳරුවන් එක්ක. හර්ෂණකේ අයිබෝන් ශහර.
2: අයිබෝන්
1: අයිබෝන් නිතින් කොහමද හර්ෂණ?
2: හොඳින් ඉන්නවා. කොහොමද?
1: මමත් හොඳින් ඉන්නවා. ශහර ජීවිතේ කොහමද? හොඳින් ඉන්නවද?
2: ජීවිතේ සුන්දරයි.
1: උදේම නිදිමතේ හැරගෙන හර්ෂණ හැරවන් දාතේ
2: සනීපනය. දැන් සති දෙකක් තිස්සේ මේ පළවෙනි ප්‍රෝග්‍රෑම්
1: අසනීපෙන් පස්සේ ඉතින් මේ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් ඔයාගේ වැඩ කොහොමද මේ දවස්වල?
2: මගේ වැඩත් ඉතින් ෂේප් එක යනවා. අපි සින්දු දෙයක් කරා, ෂෙයරෙක්කුත් කරා, මගේකුත් කරා. දාලා තියෙන ඉතින් ඒවා බලාගෙන ඉන්නවා. ෂේප් එකේ
1: ඉන්න තව ඉස්සරහට වැඩ කරන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒ ටික කරගෙන ඉන්නවා. ෂහර අලුත්ම සින්දුවක් රිලීස් කරලා තිබ්බා. අපි සින්දුවේ විස්තර කතා කරමු.
2: අතර හෙලෝ සර් කියලා සින්දුවක් දැම්මා. හර්ෂණ තමයි ඒකේ ලිරික්ස් කරේ. ඉතින් මේක ඇවිල්ලා ඉන්දියාවේ ටැමිල් මූවී එක සින්දුවක්. මගේ මං හිතන්නේ මම කරපු කවර්ෂන් එකක් විතර කරපු. ඒ කියන්නේ සිංහල ටැමිල් සින්දුවක් හරි මක් හරි වෙන සින්දුවක වර්ෂන් එකක් කරපු පළවෙනි වතාව. ඒ කියන්නේ මම මේ සින්දුවට ගොඩක් ආසයි. ඒ නිසා මම නිකන් අපි ඉන්න ගමන් කිව්ව මං හර්ෂණට චුට්ටක් මේක මක් හරි පොඩි වෙනස් ඉදිරියට ලියලා බලමු කියලා. ඒකට තමයි ඉතින් හර්ෂණ ලියලා එව්වේ මට. ඊට පස්සේ වැඩි මට හිතුණා පොඩි එනවා ඉබ්බත් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි කරා ඒක වොයිස් කරලා ඔක්කොම කරලා වාදි පොඩි ආදල්ලක් තිබ්බා.
1: ලස්සන්ට තේනවා වැඩේ. හෙලෝ සර්. ඇයි මේ සිංහල වර්ෂන් එක කරන්නේ
2: හිතේ? මම අර පොඩ්ඩක් ටැමිල් මියුසික් එක තමයි ගොඩක් දැනෙන්නේ. කියන්නේ
1: ටැමිල් වලට ආසයි.
2: ටැමිල් සහ ඔය මලයාලම් තෙලිඟු ඔය ඒ සින්දු තමයි ගොඩක් අහන්නේ. මියුසික් එක තමයි ගොඩක් ඉන්නේ නිතරම ඇහෙන්නේ. නිසා මේ ඒ සින්දුවට මම ගොඩක් ආසයි. අතරම මේ බීට් එකටයි සායි මෙලඩියටයි. ඒ නිසා මට නිකමට නිකම්
1: එතකොට හෙලෝස කරලා දෙන්න කිව්වට පස්සේ කොච්චර කාලයක් ගියාද ඔයාට වචන ටික ලියා ගන්න හර්ෂණ?
2: අපි එච්චර ගොඩක් ගියේ නෑනේ. ක්ලාස් දෙකකින් වගේ නේ යවුවා.
1: මේ කියන්නේ වැඩක් නේද? දැන් මම සින්දුවක්
2: කියනවානේ.
1: එතකොට වචන ටික එනවානේ. දැන් මම කිව්වොත් ඔයාට සින්දුවක් ලියලා දෙන්න කියලා
2: දැන්
1: පුළුවන්. දැන් නෙමෙයි හරි ප්‍රෝග්‍රෑම් එක අතරතුර මම කොයි වෙලාවක හරි කියනවා. ඊට පස්සේ මේ ඔයාට පුළුවන් ද එහෙම වචන ටික මට ලියලා දෙන්න? හෙලෝ සර් කියලා අපි මෙන්න ලයිව් අපේ සියත T20 චාට් ෂෝ එකේ ෆස්ට් ටයිම් අහන්න පුළුවන්. හෙලෝ සර් ෂහාරගේ කටහඬින්.

හෙලෝ සර්, මක්කටයි නතර කළේ මමත්නේ, වත්තෙම කනුව දාටේ මාවතේ ඉන්න පොලි.

0: උදේ 10යි විනාඩි 18යි.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: සමහර වාහනවල ආසන පටි නිෂ්පාදකයා විසින් සවිකල්ලෙවල තියුනේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
3: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පේ.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
8: සමාගම. This is සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food Pro Pack and Agbiz 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMI CHED.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනයේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
11: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වොඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් වොඩ් සිටි.
14: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
15: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 8233 444. සීතා හදවත් දිනු හිතවත් කම.
16: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
17: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
18: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB-.
24: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
25: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ

0: විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
0: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
1: Weekend Theater
2: Theater 2020 This week's number 18.

0: රයිට් අද අපි කතා කරන්නේ ෂයාරත් ඉන්නවා, හර්ෂණත් ඉන්නවා. මේ අපි මට හිතෙනවා අපි පොඩක් අතීතයට ගිහින් යමු. මියුසික් කරන්නම ආසාවෙන් ආපු ගමනක්ද, ලිරික්ස් කරන්නම ආසාවෙන් ආපු ගමනක්ද? ෂහරගේ පැත්තෙන් පටන් ගත්තොත්, ෂහර ඉපදෙන්නේ පුත්තලම පැත්තේනේ, ගෙවල් පුත්තලමේ. සහ ඊට පස්සේ කොළඹට එනවා මියුසික් කරන. පුංචි කාලේ ඉඳන් ආසාවක් තිබ්බද මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වැඩෙක් වෙනවා කියලා?
1: එහෙම ලොකු ආසාවක් තිබ්බේ නැහැ. මම කියන්නේ පොඩි කාලේ නම් සින්දු කිව්වා. ඒ කියන්නේ ඉස්කෝලේ තමයි මම පටන් ගත්තේ. හත වසරදී වගේ මියුසික් කරන්න ගත්තේ. එතකොට අපිට ඒ පැත්තට එක පාසලකවත් තිබ්බේ නැහැ, මේ මියුසික් කියන විෂයවත් තිබ්බේ නැහැ. එන්නේ මං හිතන්නේ අපේ ඉස්කෝලේ තමයි එකටම පටන් ගත්තේ ඒ දවස්වල.
0: පුත්තල මේ කියන්නේ ටවුන් එකට ටිකක් ඇතුළට යන්න ඕනේ.
1: ඔව්, මේ කල්පිටි පාරේ. ඒ මං හිතන්නේ ඒ දවස්වල අපි තමයි මේ සමන් තරංගයකට හරි ගිහිල්ලා ෆස්ට් එකට මේ පැත්තරේ වින් කරේ. මොකක් හරි සමස් ලංකා හැමත් ගියේ. අපි ඒ කාලේ තමයි, ඒ කාලේ කියන්නේ මේ ෆස්ට් ටයිම් අපේ ඉස්කෝලේ තමයි.
0: ඔය කොයි කාලේද?
1: කියන්නේ මට
0: ඒකට වයස අහු වෙනා නේ 2000.
1: 14ක් 14ක් වගේ. ඒ කාලේ නම් හැබැයි ඊට පස්සේ නම් මම සින්දු කිව්වා ස්ටේජ් වල. මම ෆස්ට් ටයිම් ඉස්කෝලේම තිබ්බ කලාවුලලේ ෆ්ලෑෂ් බෑක් එක තමයි මම

0: තිබ ජෝෂල අපි තාත්තාව කියකරි සල්ලි දීලා වට සිද්දුවක් කියන්න
1: කියලා
0: ශෝ කරනයට පියල් පන්දාක්කගේ දීලා පුතාට සිින්දුවක් කියන් දෙන්නක ඒම තාත්තරෙන අසාවත් තිබයි දවසර නම්
1: ගායකෙක් කරන්න
0: එයා ඒට ආසයි අරේ මම
1: ස්ටේජ් එකක සිං කරනවා මිනිස්සු ආදරය කරනවා යාට.
0: ඊට පස්සේ කාලෙකට පස්සේ මම මියසික් තෝරගෙන ඉරවාසි ඉගෙන ගත්තා ඕලෙවල් වලට මියසික් කරා. ඊට පස්සේ ඉලෙවල්ස් වලටත් මියසික් තෝරගෙන ඉලෙවල්ටත් මියසික් කරා. එකින් පස්සේ එලෙවල් ඉවරුණාට පස්සේ පොඩක් ඩ්‍රොප් වෙනවා ඒ පැත්තින් පොඩක් මියසික් අතහැරෙනවා. ඊට පස්සේ 2019 තමයි ආයේ මම සිංදුවක් කරන්න ආසාවක් ඇවිල්ලා කව එකක් කරන්න තමයි ඒකම
1: කොළඹට එන්නේ. හරි අපි කවයකින් පොඩ්ඩක් නවත්ත ගමු. හර්ෂණගේ පැත්තටත් යන්න ඕනේ. හර්ෂණ මයික් එකට පොඩ්ඩක් ළමෙන්න. කොහොමද මේ ජර්නි එක පටන් ගන්නෙ? ඔයා නම් මේ කොළඹ
2: මොරටුවේ
1: ඉපදිච්ච මිනිස්සෙක් නෙවෙයි. කොහොමද මේ ගමන පටන් ගන්නෙ? ආ මුලින්ම කවි සින්දු ලිව්වද? පුංචි කාලේ ඉඳන් ඔය ලියන කියන වැඩේ.
2: ඔය ඉස්කෝලේ යද්දි නම් මේ තියෙන සින්දු වල වචන රස කරලා ලියලා අපි අලුත් 3-4 දෙනෙක් ඉන්නවා ඉස්සරහට ගහ කියන බොරු වචන දාලා. ඒ වලියන ලියන ඔය මම ඩිස්කස්
1: කරා. ඒ කියන්නේ ඇත්ත වචන වලටත් වෙන වචන
2: එහෙමද? ඔව් තියෙන සින්දු වල අනිකර ෆුල් වචන ඔක්කොම වෙනස් කරලා මම මට ඕන විදිහට ලියලා අපි සින්දු ගානවා.
1: හා
2: හා හා. අලා ඔහොම ඩිස්කස්ෙම ලියලා Facebook එකේ එහෙම දානවා.
1: පොඩි
2: එනවා කමෙන්ට්ස් මාරු නියමයි. ඔහොම මම පොඩි ෆොටෝස් හදලා වදන් ලියලා දැනෙන වදන් ලියලා ෆොටෝස් හදලා මම Facebook එකේ දානවා.
1: ඒවා
2: ෂෙයා වෙනවා. මොමෝයිද ෂේප් එකේ.
1: ඒතර කොච්චර කාලයද දැන් ආපස්සට ගත්තාම අවුරුදු
2: කීයක්?
1: 2014 තමයි යම.
2: 2014 තමයි ඔය
1: පොඩි පොඩි කවි ලියන්න පටන් ගත්තේ. ඊට පස්සේ කොහමද මේ වඩ ෆීල්ඩ් එකට එන්න හම්බ වෙන්නේ?
2: ෆීල්ඩ් එකට එන්න හම්බුනේ මේ අපි 2010 තමයි මට ප්‍රගීත සෙට් වෙන්නේ. ප්‍රගීතුත් එහෙමයි. ජිම් එකදී තමයි සෙට් වෙන්නේ. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක අපේ යාළුවට සින්දුවක් කරනවා. ඒකෙන් තමයි පටන් ගන්න. හැබැයි ඒක කරේ නැහැ. ඒක ගයිඩ් එකක් හදලා තියාගෙන ඉඳියා ඒක කරේ නෑ. ඊට පස්සේ ඔහොමම ඒක මම ෂේප් එකේ ඉන්න කට්ටියට පෙන්නලා ඒකත් ආයේ වෙන යාළුවෙක්ට සෙට් වෙනවා. මේ නිකන් කරන්නේ.
1: ඒ කියන්නේ මුලින්ම ප්‍රගීත්ට නෙමෙයි සෙට් වෙන්නේ වෙන කෙනෙක්ට.
2: ඔව් ප්‍රගීත්ට නෙමෙයි සෙට් වෙන්නේ. මගේ යාළුවෙක්ට සෙට් වෙනවා ජිම් එකේ. එයා දන්නවා මම මේ වගේ දේවල් කරනවායි කියලා. ඊට පස්සේ අපි දෙන්නත් එක මේ සින්දු වල යන ප්‍රගීත් හම්බෙන්න යනවා.
1: හම්බෙන්න
2: ගිහිල්ලා ඒක ගයිඩ් එකක් දාගන්නවා. හැබැයි ඒ යාළුවා ඒක කරන්නේ
1: නැහැ.
2: ඒක කරන්න වෙන යාළුවෙක් මගේ. එහෙම එහෙම තමයි.
1: හැබැයි ප්‍රගීත් එක්ක යාළුවෙක් ඊට පස්සේ තියෙනවා.
2: ඔව් ඊට පස්සේ අපි දෙන්නත් එක්ක මියුසික් කරනවා. එයා මම ලියනවා මම ලියලා.
1: මොකක්ද පළවෙනි වැඩේ?
2: පළවෙනියට කරේ සුධීර දිල්ශාන්ට කරේ පළවෙනියට අල්ලන් යන්න බැරි අතක් එක කියන සුධීරට තමයි මුල්ම වැඩේ කරන්නේ. හිමිනෝනා බව ඔබසෙනෙහි කියලා සින්දුවක් ඒක දානවා. ඒකදී දවසර දාලා අර මගේ නම යද්දීදී මට හරි හැපි
1: සතුටුයි.
2: ඒක තමයි මුලින්ම බලන්න ඕන
1: ලා තිබ්බේ. පළවෙනි වැඩේ වගේ නේ. කියන්නේ වැඩක් විදිහට
2: ගිහින් වැඩක් විදිහට එළියට දාපු. ඉතින් අර ඒ දවසර තිබ්බ ආසාව තමයි අර ලියලා ලිරික්ස් වලට මගේ නම
1: වැටෙනවා
2: කියන්නේ. ඒක තමයි බලන්න උමනාව තිබ්බේ. ඊට පස්සේ මේ නේ නේ කරා අල්ලගෙන ගියා.
1: අල්ලගෙන.
2: ඔව්.
1: දැන් ඉතින් සින්දු ඉතින් ගොඩාක් සින්දු වල යටින් වාගේ නම යනවා. පොඩි බ්‍රේක් එකක් කරන් හිමු.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: සිංහකිරි ඕගස්ට් බොනන්සා. Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
3: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක. Light, water, phone. බිලට සහනය මෙන්න.
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන්නය. රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
6: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
5: අම්මට ඒකත් ඇහුණා.
6: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
9: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
10: එල්බී රන් අය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා.
12: හාගීල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි. අපේ මිල රුපියල් 300යි. තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
14: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
15: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේකබඩුවල ලස්සන
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
14: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉඳ වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
17: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
18: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ. 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්
19: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ලේ දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
19: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
1: 98.2 98.7

0: Shihar, cover song එකට එමු.
1: කවයක් කරන්නේ නැව කොළු. ඇවිල්ලා.
0: සුදීර කියන්නේ මේ මෙයාගෙත් හොඳම යාළුවෙක් නේ.
1: ඔව් හොඳ යාළුවා.
0: බෙස්ටලා.
1: ඉතින් කවයක් කරන්න එනවා ඒ දවස්වල කවර්ස් ගියාම කියන්නේ එක රැල්ලක් වගේ කවර්ස් ගියා ඔය දිල් කිව්රේෂලා ඔය ආපු මුල් කාලේ. එහෙන කවර් භීෂණයක් තිබ්බා
0: අලුතෙන්ම.
1: ඔව්
0: කොහමද අලු
1: ඒ කවර්ස් කියලා මේ තිබ්බා මේ මම අදුලි කයියාගේ. දුලි කයියා දැන් නෑ. දුලි කයියා ගාවට තමයි මම යන්නේ කව එකක් කරගන්න. ඊවසික කව එක කරලා ඉවරලා ඒක දැම්මෙත් නෑ. එදාම හවස තව තැනකට යන්න වෙනවා ඔය සින්දුවක් කරන්න තමයි පොඩ්ඩක් කතා කරගෙන ඉන්න කියලා. මේ එතනට ගිහිල්ලා අන්තිමට අර කව එක ඉවර කරේ නෑ. ඔරිජිනල් ගම්ම කරලා ටික දවසකින් දැම්මා. පස්සේ ඒක TikTok එකේ පොඩ්ඩක් වෛරල් වුණා. වෛරල් කියන්නේ ඒ දවස්වල සාමාන්‍ය TikTok පටන් ගත්ත මුල් කාලේ. TikTok කියන ඇප් එක මාරු වෙච්ච ඊට කලින් මියුසිකලි හැරි මොහක් කරේ.
0: එහෙම එකක් නේ තිබ්බේ.
1: මේ ගොඩක් අඩු යූසර්ස්ලා ඒ දවස්වල සාමාන්‍යයෙන් මගේ ඒ සින්දුවට TikTok 6000ක් විතර හැදුනා. 7000ක් විතර. ඒ දවස්වල වෛරල් ලෙදින් TikTok එකේ.
0: මොකක්ද ඒ සින්දුව?
1: සත්තයි මන්දෝනි කියලා සින්දුවක් කරේ. ඒ දවස්වල තිබ්බේ මල් සීන් එකේ නේද? ධෝනි යනමනම් තමයි තිබ්බේ.
0: අපි පොඩි කැලක් කියමු.
1: ඒක උන්නේ YouTube එකේ තියෙනවා බලන්න
0: කියලා.
1: ඒක කරා ඒක වෛරල්. ඊට පස්සේ පොඩ්ඩක් මම ෂෙනල් අයියව හම් වෙනවා මට. ෂෙනල්
0: මද්දමකේ
1: සංගීතයත් ලයි. ඉතින් ෂෙනල් අයියත් හම්බුනාට පස්සෙ තමයි මට එතනින් කියන්නේ ෆීල්ඩ් එකේ ගොඩක් අය හම්බෙන්නේ ඊට පස්සේ. මියුසික් කියන්නේ වුණාද මේ ෆීල්ඩ් එක සම්බන්ධ දේවල් ගොඩක් ඉගෙන ගන්නවා. සහ සංදේශ අයියව හම්බෙනවා මට එතනින්. ඒකත් එක්ක අපි එකතු වෙලා වැඩක් කරනවා. ඒක හිට් එකක් වෙනවා. ඒ දවස්වල වෛරල් මගේ
0: ඔබ
1: යන්නේ උඩින් කියලා සින්දුවක් කරනවා. මේ ඒක අර ෆන්කිටල කාලයක් සින්දු දාන්න නැතුව ඉඳලා පොඩි අර ඩ්‍රොප් වෙලා තිබ්බ කාලෙකදී තමයි මම ඕක දාන්නේ. ඒ මම ඒක
0: පොඩ මේ ෆන්කිල කරන ටයිප් එකේ
1: එකක්. ඒ ටයිප් එකේම පොඩි වැඩක් කරේ. ඒක හටගාලා දවසින් දෙකකින් වැඩි වත්
0: වුණා. හිට වුණා.
1: YouTube branding වන්න උනා ප්‍රයිස් 4ක් ඇතුළත. ඊට පස්සේ ඉතින් එතනින් තමයි ඉතින්
0: පටන් ගත්තේ shows එන්න ගන්නවා. අලුත්
1: මෙහෙමයි shows ලං එහෙම ලොකුවට තිබ්බ නෑ මගේ තව සින්දු 4ක් විතර කරන්නක. කියන්නේ මම කියන්නේ ප්‍රසංග වේදිකාවට නැගලා තිබ්බ නෑ ඒක එතකන්. කියන්නේ අර ඒ කාලේ පොඩි කාලේ
0: නැගගට පස්සේ
1: මේ වෙලා එහෙම තිබ්බේ නෑ. ඒක වෙනස් වෙන්නේ ටිකිරිලියා සින්දු. එතනින් තමයි
0: වෙනස්. අපි එමු ටිකිරිලියාට එමු. අපි පොඩි බ්‍රේක් එකක් අරන් එමු.

0: சசியத பாத்தரே விதாசா
1: සුදුසුකම් නැතිව එතර පාට මාලාවකට යවලා කරන්නාගුඩට යෝචිතට අධිචෝදන කොන්දේසි සහිත ඇප විදෙස් ගමන් තහනම් හොඳම කැඩෙට් නිලධාරියාට ලබා දෙන බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව යෝෂිත රාජපක්ෂ නමැත්තාට ලබා දෙමින් රජයට පාඩු කළ බවට හිටපු නාවික හමුදාපතිවරයාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම ගොඩ කර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු විත්තිකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට ඊයේ නියම කළා. ජනාධිපතිතුමාගේ පුතානේ ආශ්චර්ය. ආයි ඔයිටත් වැඩිය මොන සුදුසුකම් දෝකට යවන්නේ කියලා කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් සමහර වෙලාවට.
0: සියද පාත්‍රේ විතසා. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: පිනමලාගෙන වියදම් කළාට වැඩක් නැහැ. නිවන ලබා ගන්න බනහන්නම වෙනවා.
3: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වියදම් කරා තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්නතුනි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නැහැ.
2: සියල්ල අත්හැරීම නිවනට හේතු වුණත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
3: පින්නතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
2: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.
5: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලිය කියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011 14 700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් ලිවිතින් රතු පරිප කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කිරි සම්පසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කකුළු සම්පසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුක අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමන රස විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත්කම.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
9: ඇයි?
8: ඩ්‍රග්ස් විකුණන මිනිහව කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
9: ආ, ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා, ඒක නේද කල්පනා කරනවා.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-76-78-74.
12: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න. ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
13: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
14: රාජ්‍යරුව ගොබ්බයා.
15: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
16: නිලබල කරේති ඔලමුල පුරේ.
17: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
18: සියත ටීවී තුලින්.
19: 98.2 98.4 සියත දෙවයි.

0: தியேட்டர் டாப் ஸ்டோரி.
1: ඩෙංගු රෝගීන් ගණන 93,365ක් දක්වා ඉහළට. මෙම වසරේ ගත වූ කාලය තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,635ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 21 තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,297ක්. මේ වන විට ඩෙංගු හේතුවෙන් මරණ 71ක් සිදු වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 76ක් තවදුරටත් ඩෙංගු අධිඅවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. දැන් ඉදස් පුවතක්. රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. අතුරුදන් වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 9ක්. යුක්රේන ජනාධිපති ලාද්මිය සෙනස්කි පැවසුවේ රුසියා විසින් සිදුකරන විනාශකාරී බැලස්ටික් මිසයිල් ප්‍රහාර අනුමත කළ නොහැකි බවයි. ප්‍රහාරවලින් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ සිවිල් වැසියන් බවයි ඔහු පැවසුවේ. සියත ප්‍රධාන පොත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

දේවස ගුවන් විදුලි වැඩ. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා.

අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

0: Play of the 2020.
1: රයිට් අපි බ්‍රේක් එකෙන් පස්සේ කතා කරනවා. ටිකිරිලියාගෙන් තමයි වැඩේ නැවැත්තුවේ. හර්ෂණ, ඔයා තමයි ටිකිරිලියා ලියන්නේ. කොහොමද ටිකිරිලියා ලියන්න වැඩේ සම්බන්ධන මෙයා කියනවද නැත්නම් කවුද අපි ප්‍රගීත් මියුසික් කරේ?
2: නෑ, ඒක මියුසික් කරේ අසෙන් චක්‍රවර්ති. ඒක යා මෙලඩි එකක් කියවලා තිබ්බා. මම ලිව්වා ඊට පස්සේ. ලිව්වේ ශේෂය හරට කරන්න නෙමෙයි. ඔය ආලෙක් කීඩියා මගේ අගින පස්සේ හර. මයි එයයි තමයි සින්දුව කියන්න හෙද්දේ. මම රැප්පේ කියලා තිබ්බේ, ඔක්කොම ලියලා තිබ්බේ. ඊට පස්සේ කරේ නෑ, ඒක කරන්න හම්බුනේ නෑ. පොර ඩුබායි ගියා.
1: ඒ ශහර.
2: ඒක ගිහිල්ලත් අපි මේ සින්දුව හදලා මං හිතන්නේ අවුරුද්දකට වැඩිය ලඟ තිබ්බා දෙන්න කවුරුත් නැතුව.
1: දෙන්න
2: කවුරුත් යාර දෙන්න හිතෙන්නේ නැහැ.
1: ලස්සනත් වැඩි.
2: සින්දුව. එහෙම ලොකුට ඇහුවෙත් නැහැ.
1: හා.
2: ඊට පස්සේ තමයි ශහරව සෙට්ුනේ මේ වක්කාරි වැඩකන් සෙට්ලා තමයි ඇහුවේ මේ සින්දුවක් නේ. තියනවාද කියලා ඊට පස්සේ මම හැමෝම සින්දුව යවුවා අදලා තිබ්බ. ඕකේ වුණා.
1: සම්පල්ලා
3: කියලා තිබ්බ මෙයාමට. ඊට පස්සේ මෙයාම තමයි ඒකෙත් රැප් එක කියලා තිබ්බේ. අශේන් අයියා කියලා තිබ්බා ඉතුරු ටික. මේ වැඩේ වලුවා මෙයා උදේ කිව්ව හවස වැඩක් එවන්නම් බල්ල කියන්නේ
1: කියලා.
3: හවස වල තිබ්බා බල්ලු ගම්මට වැඩේ. හරි මේක හොඳයි කියලා එතුණා. ඊට පස්සේ මං ඒ වෙලේම පස්සේ යාට ඇඩ්වාන්ස් එකකුත් දාලා මේක දෙන්න මට කියලා ඉල්ලගත්තා.
1: ඒ එතනන් තමයි ඒ කියන්නේ ඔය දෙන්නගේ සම්බන්ධතාවය පැටලෙන්නේ.
3: ඊට කලින් අපි හම්බෙලා
2: තියෙනවා.
3: එහෙම ලොකු සම්බන්ධයක් තිබ්බ නැහැ. ඊට පස්සේ වැඩේ පස්සේ ආය වොයිස් කරලා කොම කරලා මෙයා ගෝ කාවරි ආටිස්ට් කෙනෙක්ව දාගමු කියලා. මයිදේ මට ඒ මෙයා සිං කරලා තිබ්බ ටික මට සෙට් කියන්නේ මගේ වොයිස් එකත් එක්ක හොඳට බ්ලෙන්ඩ් වෙලා මෙයාගේ ඒ දෙක සෙට් වෙනවා කියලා මට හිතුණා. මං කෝ කවුරුත් ඕනේ.
1: ඔයා කියන්නේ.
3: ඔයාම ඕක තියන්නේ
1: කියලා
3: ගයිඩ් එකේ වොයිස් කරපු ඒ වොයිස් එකමයි හොම්මමයි තියලා දෙන්නේ.
2: ඒ කියන්නේ මට මගේ කිසිම ආයිඩියක් තිබ්බේ නැහැ සිං කරන්නවත් රැප් කරන්නවත් ඒකක් තිබ්බේ නැහැ. ටිකිරිලියාගේ
3: සින්දු කියන ආසාවක්වත් උඩ තිබ්බේ
2: නැහැ. ඇත්තම තිබ්බේ නැහැ. සින්දු කියන ආසාවක් එහෙම ලොකුයක් තිබ්බේ නැහැ. කියන්න ට්‍රයි කරලා තියෙනවා හැබැයි මම විතරයි අහන්නේ. ලියට දෙන්නේ නැහැ. ඒ අහලි වෙලා මං ගෝ රැප් එක තියෙනවා රැප් එකට වෙන එක්කෙනෙක් දාමු කියලා. ෂාරිකෝ දාන්න ඕනේ ඕකම තියමු කියලා. මං ගෝ හරි අවුලක් නැහැ කියලා. තියලි වරලා ඔක්කොම කරාට පස්සේ තමයි ආයේ මියුසික් වීඩියෝ එකට ඉන්න ඕන නේද කියලා
1: මතක්
2: වෙන්නේ. මං ඉඳලම නැහැ කැම් එකක් ඉස්සරහා. ඊට පස්සේ ඒක එලා
1: චල්තරියක් වුණා.
2: ඊට පස්සේ තනියෙන් බෑක්ලිස් කළා. ඔහම තමයි සෙට්ුනේ වැඩේට.
1: සෙට්ුනේ වැඩේට. රයිට් අපි ටිකිරිලියාගේ පොඩි කෑල්ලක් එමු. පොඩි කෑල්ලක් කියන්නේ ඔය දෙන්නගේම එකක් අපි ලයිව් අහමුනේ. චූටි කෑල්ල. නැත්තම් අපරාධයද?
2: පෙන පෙනමනේ දිස්සන්නේ ඔබව අල පල ඇයුම කිව්වත් මොකද තොර තොර හින පාට කරන්නද ආයෙ තලා වෙන්න කාම බඳින්නද කෙල්ලේ ළඟින් නිඳ ගන්න බය වෙන්න පහල වෙන්න මෙල්ල කරන්දඟ මල්ලකුන්න සැන්න සෙන්නේ ළඟයි මගේ කෙල්ල සින්න කරන් හිත ඉන්නම් ඔයා ළඟ ඉස්ස තියාගෙන ඩුකුවේ කැඳන් වඩන් යන්නඟ මේ තොරම් බඳ මගේ පැලේ අග බිසවුනේ මුදෙ කොඩම්මාලු උන්නතඩන් නැලු කාටවත් මේ ලොකේ හිත නැලු

0: මනහින නිසා අමුතුම හැඩයනු
1: බේනි තඹලෙල්ලෙන්න තාලෙට අසම
2: සියත විසයි විස සියත 2020

0: මොනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටි ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දනීති නේද?
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
5: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
6: ඒත් ලොකු කරලා නේද
5: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: නද සුදු කොටි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
11: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
12: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
11: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV
13: 98.2 98.4

0: Die Whistle. See the 2020.
1: රයිට හවිත එකකින්න ශහාර සහ හර්ෂණ හර්ෂණ සින්දු ලියන්නද කැමති සින්දු කියන්නද වැඩිපුරම කැමති
2: ඇත්තන වාස ලියන්න ඒක තමයි කරන්නේ කියන එකත් ඉතින් දැම්මං සේප් එකේ මට සෙට්ටනේදී සින්දු දෙක තුනක් හදාගෙන තියෙනවා ඉතින් හිමීට හිමීට දානවා ඉතින් හිටුනත් එකයි නැත්තත් එකයි කියලා දානවා මම අරක තමයි මම කරන්න ලියන එක තමයි
1: වැඩිපුරම
2: ආස මට කියන වැඩාවත් මම ඒ වැඩිකත් කරනවා
1: කියන වැඩාවත් ඒවත් කරනවා දැන් කවදා හරි දැන් ගායක කිහිප දෙනෙක්ට ගොඩාක් අයට සින්දු ලියලා තියෙනවා. තව කාට හරි කියලා සින්දුවක් කරගන්න අදහසක් තියෙනවද දැන්? පොඩි පොඩි ආසාවල් තියෙනවනේ අපේ ජීවිතයේ.
2: ඒක මට සින්දුවක් හදාගන්න
1: නෑ. ඔයා ලියනවා සින්දුවක්. ඒක මම මෙන්න මේ ගායකයාට. හිතමු ප්‍රසිද්ධ අපි ගරු කරන සහ අපේ ගුරුවරු වගේ ඉන්න නිකන් එහෙම කෙනෙක්ට කියලා මට මේක කියව ගන්න ඕනේ. එහෙම අදහසක් තියෙනවද?
2: එහෙම අය හිටියා. ඒගොල්ලෝ දැන් නෑ. ඇත්තටම නෑ දැන් නෑ දැන් ඉන්න අය කියන්නේ තාම ඉන්නවා සමහර අයගොල්ලෝ දැන් සිංගර ගන්න අමාරුයි. ඉතින් ඒ ඇරෙන්න එහෙම කවුරුත් දැන් නෑ ඉතින් ගොඩක් අයට කරලා තියෙනවා. ආයිති ඔය අලුත් අය සෙට් එකක්
1: නින්නේ
2: ඒගොල්ලන්ට ඉතින් ඒගොල්ලෝ ඕනේ වුණොත් කරනවා නැත්තර ආසාවෙන් හිටියා සෙට් එකක් ඇත්තටම ඒගොල්ලෝ දැන් නැහැ
1: ෂහර. එතකොට දැන් ෆීල්ඩ් එකට ඇවිල්ලා කොච්චර කාලයක්ද නිකන් අවුරුදු 4ක් 5ක් 6ක්
3: අවුරුදු දැන් යන්නේ 6
1: 6 වෙනි
3: 7 වගේ.
1: එතකොට සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකට ඇවිල්ලා ඔයාට මියුසිකල් ෂෝ එකක සිං කරන්න කොච්චර

0: ඒෂෝකට මාව දාන්න කියල දෙන ඒදා කියන්නේ එන්න කියලෙවල්ලා අවන් හැරලා කියලා දෙනවා. අන්න ඒ වගේ කාලයක් තිබ්බා ඉතින්. ඒ දවසල මගේ සින්දු හිට්. මාව මිනිසු දන්න නැති වුණාට මගේ සින්දු කියන්නේ ෂෙහාර සඳරුවන් කියන නම දන්න නැති වුණාට මගේ සින්දු අහලා තියෙනවා. මගේ සින්දු හිට්ටලා කියන්නේ YouTube එකේ රෙන්ඩින් වන්න එච්ච ඒ කාලේ එතකොට සින්දු හතරක් පහක් ඔව් හතරක් දාලා තිබ්බා. කෝ ළඟට එන්නකෝ එතකොට සරද මචං එතකොට උමයන්නේ උඩින් ඔය සත්තයි මන්දෝනි ඔය ඒ හතරම මිනිස්සු අහලා තියෙන සින්දු ටිකක්. මේ ඒ කාලේ හම්බුන්නේ ඔය ටිකිරිලියෙන් පස්සේ තමයි කොහොම හරි ඕපන් ස්ටේජ් එක යොත් වෙන්නේ ඉතින්. එතනින් තමයි පටන් ගන්න ස්ටේජ් එකේ. ඊට පස්සේ මම ස්ටේජ් එකට අතර මම මාර ආසයි කියන්නේ පර්ෆෝම් කරන්න. සහ මට සෙනග ඉන්න පේන්න ඉන්න ඕනේ ළඟට සෑහෙන්න දෙනෙක් ඉන්න ඕනේ. එතකොට තමයි මට ඒ ස්ටේජ් එකේ මට ඕන දේ
1: කරන්න ලැබෙන්නේ.
0: මං හින ආසයි පිරිලා ඉද්දි සෙනග ස්ටේජ් එක කිස් තියනවට වැඩිය පිරිලා ඉද්දි තමයි ඒකේ ආතල් එක තියෙන්නේ.
1: ආතල් එක තියෙන්නේ.
0: ඒක වාර ෆීලින් එකක් ඇත්තට මම යම් කැමේ channel එක ලොකු ෂෝ එකක සින් කරා. ඒක මම සින් කරපු ලොකුම සෙනග. සාමාන්‍ය සෙනග 50,000ක් 60,000ක් විතර. තනි කර බවුඩේ ඉඳන් බලපුවා ඔළු විතරයි හෝ එක දිගට. ඒක ඇත්තට
1: අමතක වෙන්නේ
0: නැහැ. ඒක මාර ෆීලින්
1: නැහැ. රයිට් පොඩි බ්‍රේක් එකක් කරන් හිමු.

0: හර්ෂණගේ සින්දු සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා. ඉස්සරහට මොනවද එතකොට දැන් ප්ලෑන්, මොනවද ඔයාගේ ඩ්‍රීම් එක මොකක්ද? සින්දු ලියනවා, දැන් සින්දු කියනවා.
1: අනිවාර්යෙන් කියන්නත් ඕනේ යන විදියට
0: කියන්නලා
1: තියෙන. මොකද අර ලියන එකට වඩා කියල එළිය යද්දිහම ලැබෙන එක වැඩි. ඒකට පොඩ්ඩක් ආසීතිලා තියෙන්නේ. ලිව්වට පස්සේ නික හැංගිලා වගේ කවුරුත් දන්නෙත් නෑ, කොච්චර සින්දු හෙට්නත් නෑ, මාව දන්නේ. ඒ වුණාට අර කියල එළියට යද්දි ඒකට පොඩ්ඩි ආතල් එකක්
0: තියෙනවා.
1: ඒක පොඩ්ඩක් ටාගට් කරගෙන ඉන්න මේ දවස් ටික. ඒකයි මගේ ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඒකේ මියුසික් වීඩියෝ ටික හැදෙනවා දැන් මම කරන වැඩවල. ඔය ටික තමයි. එහෙමෙන් තව පොඩි පොඩි බිස්නස් එකක් පටන් ගන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. බලමු ඒක ඉස්සරහට.
0: හොඳයි, එනේමයි වැඩියක් කරගෙන යන. දැන් ඔයාගේ කොහොමද සීන් එක මේ ඉස්සරහට, කොහොමද ඔයාගේ ගමන ඔයා ප්ලෑන් කරලා තියෙන්නේ?
2: ගමන දැන් ප්ලෑන් කරලා කියන්නේ සින්දු තමයි කෙරෙන්න තියෙනවා. කියන්නේ කරපුවා තියෙනවා, රිලීස් වෙන්න ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේම මට කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට පොඩ්ඩක් මේෙන් හම්බුණා. ඉතින් ෆිල්ම් දෙක සින්දු දෙකක් කරන්න තියෙනවා. එකක් තමිල් සින්දුවක්, අනික සිංහල එකක්. ඔය දෙකම අය දෙකෙන් වැඩ මේ ටික යනවා. ඉතින් ඊට පස්සේ මම කියන්නේ ඔරිජිනල් 50ක් 100ක් විතර කරන්න තමයි ඉතින් මගේ අයිඩියා එක තියෙන්නේ. කොහොම හරි තව අවුරුදු 10ක් විතර යද්දී මගේ කියන්නේ මගේම සින්දු 100ක් විතර තිබුණොත් හොඳයි කියලා හිතනවා. ඉතින්
0: හොඳයි කියලා
2: ඉතින් මගේම ඉතින් කොන්සර්ට් එකක් කරගෙන පාඩුවේ
1: ඉතින්. ඔව් අන්න ඒක මගෙත් එහෙම අපිට එකක් තියෙනවා. ඉතින් දැන් මේක පටන් අරගෙන දැන් ඇහිලා තියෙනවානේ වාගේ. දරන කල්ම මේක තමයි. සින්දු ලියනවා එක්ක කියනවා.
0: මේකෙම තමයි
1: ඉන්නේ. මගෙත් සින්දු මම ලියපු සින්දු ටික අරගෙන රීමික් කළා. කොන්සර්ට් එකක් කරන්න දැම්ම නෙවෙයි.
0: තව
1: ගොඩාක් ඉස්සරහට ඒක මම කරනවා.
0: අනිවාර්යෙන් කරන්න
2: පුළුවන්. ආටිස්ට්ලා සෙට් එකත් එක්ක ඔයා ලියපු සින්දු ටික විතරක්
1: ටික අරන් කරනවා.
0: ෂෙහාර මේ දැන් මම කතා කරන්න හිටියේ තමිල් සින්දු කියන එකට ආසයි. මම දන්න තාත්තා මං හිතන්නේ
2: පොඩි කාලේම තමිලුත්
0: ඇහෙනවා.
2: දෙකම ඔක්කොම කණේ
0: තියෙනවා.
2: ඒ නිසා ඒක ලොකු ඉතින් අවුලක් නෑ.
0: අපිට මැජික් ඔයාට ගානක්
2: නෑ. පැටලෙන්නේ නෑ ඉතින්.
0: ගාන්න කියා ගන්න.
2: තමිල් කතා කරන ඇත්තක තමිල් කතා කරනවා.
0: සිංහල කතා කරනවා.
2: සිංහලෙන්
0: කතා කරනවා. අපි පොඩි මේ සින්දුවක් මේ අහන්න ඕනේ. ඔයාගේ මම දැක්ක වෛරල් වෙච්ච තමිල් කව එකක් කරලා තිබ්බා. පොඩ කියමුද අපි ඒක?
2: කියමු.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: සිංහගිරි ඕගස් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකො අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකො.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
2: වත්. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive
5: අනුග්‍රහය
6: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
14: The Palace Gampaha Avasana Nivasa 25 Danma Katha Karanna 0716666222 Prime Residences
15: America Exa Janapadaya Exa Rajadhaniya Italy Australia Nova Zealand Singapore wage ratawal 17kata meyawana ape Alumix
16: Aluminium ona taram Alumix nam is taram
17: Supermet Dakunu Koreawen aanene kerana niyamita Aizen again anuna usas tattwen yut zinc aluminium roofing sheet wasara 10ka wagakima wahala gahanna
18: අමතන්න 0114676
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
22: Run පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 Yellow LC සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
23: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
25: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
26: ගන් වතුරට සුළුසුළුනේට දැන් මම බය නැහැ.
24: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
26: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
26: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
28: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාකාර සහ ඩීලර් ජාලය.
29: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
30: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
29: අවන්ස් ටිකෙන් ටික පේ.
31: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
32: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් ගෙම්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප.
0: ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්තරේ.
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1 ත්‍රිකුණාමලයෙන් 2 මඩකලපුවෙන්.
3: ත්‍රිකුණාමලය ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්ස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: යාතර පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
5: 98.2 98.4 සියත දෙව

0: Chill. Sehr da.
1: Siata Wissa y Wissa. Siata 2020.
2: ලක්ෂණ වැඩි ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ශහාර සහ හර්ෂණගේ ඉතින් අපි වැඩි අද අවසන් කරමු. මං හිතනවා අවසාන වතාවට දැන් ශහාර කියන්නේ හර්ෂණත් එක්ක ලොකු කාලයක් වැඩ කරපු කෙනෙක් සහ ඔය දෙන්නම එහෙම. කන් මේ වෙලාවේ හර්ෂණට වාඩ් මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් කාලයක් වැඩ කරා සහ යාගේ හොඳ සහ යාගේ නරක ගතිගුණ මොනා හරි තියෙනවා නම් මේක අදාගනින් මචං. ඒ මොනා හරි කියන්න දෙන්න වාට මේක අවස්ථාව කරගන්න පුළුවන්.
3: හර්ෂණ හම්බෙලා දැන් මට අවුරුදු 7ක් විතර ඇති. අපි දෙන්නත් එක්ක ගෙවුණු මතක ගොඩක් තියෙනවා. ඉතින් සුන්දර ඒවත් තියෙනවා. සුන්දර ඇති ඒවත් තියෙනවා. ඉතින් සෑහෙන කාලයක් ඉතින් අපි දෙන්න එකට වැඩ කරා. ඉස්සරහටත් අපි වැඩ කරනවා. අර ඉස්සර තිබ්බ බොන්ඩ් එකට වැඩි දැන් කියන්නේ බොන්ඩ් එක අපි කියන්නේ වැඩි අතරම කියන්නේ අපිට අම්මට ඕන දෙයක් කතා කරගන්න පුළුවන් මේත් එක්ක. අර ඕන දෙයක් කියන්න පුළුවන් මාත් එක්ක. අපි දැන් අර ඉස්සර දැන් අපි මුල් කාලේ අපි මේවා ගොඩක් අර සින්දු හැදුනේ ගනු දෙනු එක්ක එහෙම සල්ලි මැත්තේ හැදුන කාලයක් තිබ්බා. හ්ම්. දැන් එහෙම ඇත්තරම හර්ෂණ මගෙන් සමහරලාට සින්දු ලියද්දි සල්ලි ඉල්ලන්නේ නැහැ ඇත්තරම. හා
2: හා.
3: ඒක කියන්නේ දැන් මම දෙනවා.
2: දැන් යාළුකමක් තමයි දෙන්නේ නේ.
3: ඉස්සර වැඩේටනේ කතා කරේනේ. ඒක දහලා මම දෙනවා වට දුළුවන් ගලාක. ඒ වුණාට ඉතින් ඒ අර කියන්නේ ඒ බොන්ඩ් එක වැඩිලා තියෙන්නේ ඇත්තරම.
2: හර්ෂණ මේ පැත්තෙන් ගත්තොත් මම මේ වීඩියෝත් කර කරම ශාස්ත්‍රිකාන් කද්ද දැන් අද දවසේ ඔයා ඉස්සරහමෙන් මේ පැත්තෙන් ඉන්න ඉස්සරහනේ මේ ෂහාර ඉන්නවා. කාලයක් තිස්සේ ඔයත් එක්ක ලොකු වැඩ ගොඩක් කරගෙන ඇවිල්ලා තියෙනවා. එයා ගැන මොකද හිතෙන්නේ සහ එයාගේ හදා ගන්න දේවල් තියෙනවද? මචං මේක හරියන්නේ අපි මේක හදාගමු කියලා එහෙම පොඩි කෑලි තියෙනවද?
4: නෑ එහෙම නම් මොකුත් නෑ. අපි ඉතින් අපි දෙන්නත් එක්ක ඒ තියෙන බොන්ඩ් එක අපි දෙන්නම දන්නවා. රහසුයි නැති දේවලුයි ඕන දේවලුයි ඔක්කොම දන්නවා. ඉතින් අර හදාගන්න කියලා දෙයක් නැහැ. ඉතින් ලස්සන සින්දු ටිකක් කරලා හොඳ විදියට ගේම ගහලා ඉස්සරහට ගිහිල්ලා මේ විදියටම ඉන්න තමයි ඕනේ.
2: අනේවා හැමදාම ශහරගේ හොඳම ගතිගුණේ මොකද ඔයා දකින්න විදිහ?
4: ශහරගේ හොඳම ගතිගුණේ මේ හොඳයි. ඉතින් ඔක්කොම හොඳයි. එහෙම නරක නැහැ. ඉතින්
2: ඔක්කොම හොඳයි.
4: ඔක්කොම හොඳයි. අවුලන්නේ
2: නැහැ.
4: අපි නෑ නෑ අපි දෙන්න කොහෙට ගියත් නේ අපි එකතම තමයි ඉතින් හිටියේ. සින්දුත් කරා වැඩේගෙන ඌ එහේ මම මෙහෙ එක තමයි තියෙන අවුල. නැත්තම් ඉතින් මෙහෙ හිටියා නම් අපි දෙන්න තාමත් එකටම තමයි. ඉතින් කොහේ
3: ගියද අපිට ලොකු අවුලක් වුණා ඒක. අපි දෙන්නගේ පතරේ වැඩි.
2: ඔව් ඉතින් ගොඩක් දුර නෙමෙයි.
3: සමන් 200ක් කිට්ටු වෙන වතරයක් තියෙනවා.
4: මෙහෙ හිටියා නම් අපි එකටම තමයි.
3: අපි දෙන්න මේ වෙච්ච මුල් කාලේ අපි එක තැනක ඉඳලා තියෙන මෙලාකට අපි
2: වෙන
3: ගැම්ම තිබ්බගේ.
2: එහෙම තමයි. ඉතින් දෙන්නගෙම වැඩ ටික සාර්ථක වෙන්න ඕනේ. තව ඉස්සරහට තව තව වෙනස් විදිහ වෙනස් නිර්මාණ කරන්න ලැබෙන්න ඕනේ. අලුත් ට්‍රෙන්ඩ් එකක් හදන්න පුළුවන් වෙන්න ඕනේ.
4: අනිවාර්යෙන්.
2: ඉතින් ජය වෙන්න ඕනේ කියලා දෙන්නට ප්‍රාර්ථනා කරන අද දවසේ ආවට ගොඩක් ස්තුතියි ශහර සහ හර්ෂණකේ පෙරේරා. අපි ආය දවසක හම්බෙමු. දෙන්නටම ජය වේවා.
3: ජය වේවා.
4: අපිට කතා කරාට thank you.

0: සියත පත්තරේ විදහසා.
1: සුදුසුකම් නැතිව එතර පාට මාලාවකට යවලා කරන්නාගුඩට යෝජිතට අධිචෝදනා. කොන්දේසි සහිත ඇප විදෙස් ගමන් තහනම්. හොඳම කැඩෙට් නිලධාරියාට ලබා දෙන බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව යෝජිත රාජපක්ෂ නමැත්තාට ලබා දෙමින් රජයට පාඩු කළ බවට හිටපු නාවික හමුදාපතිවරයාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝජිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම ගොඩි කර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විත්තිකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට ඊයේ නියම කළා. ජනාධිපතිතුමාගේ පුතානේ ආශ්චර්ය. ආයි ඔයිටත් වැඩිය මොන සුදුසුකම් දෝකට යවන්නේ කියලා කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් සමහර වෙලාවට.
0: සියත පත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම බැන.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත pocket money.
5: Ofit premium inverter air conditioner රුපියල් 179999 සිට. Smart Wi-Fi fast cooling සමග 12000 18000 24000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676 251 3020.
6: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700.
7: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11. ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21, 22, 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: දෙස් විදෙසෙහි සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMI CG
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0766 8333 444. සීත හදවත් දිනු හිතවත්කම.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: 98.2 98.4

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ජාති ගායිකාව නන්දා මාලනියගේ අවසන් කටයුතු අත. අවසන් ගෞරව දැක්වීමට පසුරු තුන දක්වා අවස්ථාව. මහනුවර රන්දෝලි පෙරහැර හෙට සිට. දුම්රිය ස්ථානවල පහසුකම් වැඩි කිරීමට සැලසුම්. ට්‍රම්ප්ගේ තීරුබදු වලට කැනඩාවේ විරෝධය. රුමයිෂ්ගෙන් තවත් රන් පදක්කම.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අභව ප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පසුරු තුන දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා. ඇගේ දේහය පිළිබඳ ආගමික වතාවත් අද පෙරවරු 10ට පමණ සිදුකරනු ලැබුවේ දේහය තැන්පත් කර තිබෙන නුගේගොඩ විජේපාමාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේදී. දේහය රැගත්‍රිය පෙරහර පසුරු 3:30ට නිවසින් ආරම්භ වීමට නියමිතයි. අවසන් කටයුතු පසුරු 5ට බොරල්ල කණත්තේදී සිදුකරන බවයි ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේ.
4: සවස 3:30 දක්වා මාජන ගෞරවය සඳහා දේය විවෘත කෙරෙනු. 3:00 රිය පෙරහරකින් රාජගිරියේ පාර්ලිමේන්තු පාර හරහා රිය පෙරහර ගමන් කරනවා කොළඹ බොරල්ල කණත්ත දක්වා. එතන පසුරු 5ට ආදාන කටයුතු කෙරෙන්නේ. එතනදී උත්සව සභාවක්වත් එතනදී දෙන විවෘත කිරීමක්වත් කිසිදයක් සිද්ධ වෙන්නේ නැහැ. එතනට ගිහිල්ලා විනාඩි කීපයක් ඇතුළත ආදානය කටයුතු සිද්ධ කෙරෙනවා. එතනින් මේ සියලු කටයුතු අවසන් වෙනවා.
1: ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාව තවදුරටත් දිගු පෝලිම්බල රැඳී සිටින බවයි සියත වාර්තාකරුවන් සඳහන් කළේ. ජනාධිපති අනුකුමාර දෙසානායක අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දේශපාලඥයන් රසක්ද ඊයේ රාත්‍රියේ ඇගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා. ප්‍රවීණ කලාකරුවන් රසක්ද එම අවස්ථාවට එක් වුණා. ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න, නිල්මිණි තෙන්නකෝන් සහ දමයන්ති ෆොන්සේකා මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකද එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.
5: ඈ මිනිසුන් වෙනුවෙන් ගීත ගායනා කරපු ගායිකාවක්, ජනතාව වෙනුවෙන් ගීත ගායනා කරපු ගායිකාවක්. ඒ ඇගේ විශ්වාසයේ ජීවන රටාවේ හැමදේම කිසි දෙයක් ඇය කවදාවත් වෙනස් කරේ නෑ. විශ්වාස කරපු දෙයක් තියෙනවා, ජනතාවට උරුමි විය යුතු දෙයක් කියලා දෙයක් තියෙනවා. ඒ වෙනුවෙන් ඇ සටන් කරා. කොච්චර ඇයට කොච්චර තහනම් ලැබුණත් කොතනකවත් සැලෙන්නේ නැතුව ඇගේ ජීවිතේ හරන් ගියා. ඇය වැනි ඒ දාර්ශනිකයන් තමන්ගේ කලාව රටේ මිනිසුන් වෙනුවෙන් පාවිච්චි කරන සැබෑ කලාකරණයක් ඇය.
6: මට දරාගන්න බැරි වේදනාවක් තියෙනවා. මොකද නන්දා මාලනියන් කියන්නේ අපි අදහපු කෙනෙක්. ඒ හඬ පොඩි කාලේ ඉඳලා අපි ගීත අහන්න පුරුදුනේ එතුමියගේ ඒ ගීතවල තියෙන අදහස් සායි හඬ ජීවිතේ කවදාවත් අමතක කරන්න බෑ. එතුමිය වගේ කෙනෙක් ලංකාවේ නැහැ ඇත්තටම, එතුමිය විතරමයි. ඉතින් විශාද නන්දා මාලනියන් කියන්නේ දැයේ පිනට පහළ වුණ ගායිකාවක්.
7: ඒ කටහඬ නැතුව ගියා කියලා කිව්වට අපේ චූටි කාලේ ඉඳන්ම කංවල පුරාම දෝංකාරි දෙන්නේ කටහඬ. විශේෂයෙන්ම මම හිතන්නේ චිත්‍රපට ගීත ගත්තාම ඇන්ජි අක්කා, ජෝති අයියා, ලතා අක්කා, සුජාතා අක්කා එහෙම හිතුවාම අපිට ඒගොල්ලන් මිය ගියා කියලා හිතන්න බෑ. මොකද ඇත්තටම ඔවුන් මිය යන්නේ නැහැ කියන එක තමයි මගේ හිත කියන්නේ.
8: පරම්පරා ගණනාවකට, ඉදිරි පරම්පරා ගණනාවකට මෙහෙවරක් ඉතුරු කරලා යන, අපි අතෑරලා යන කලාකාරයක්. වෙන විකල්ප නැහැ අපිට. ගායක ගායිකාවෝ ඕන තරම් බිහි වෙනවා, සංගීතඥයෝ ඕන තරම් බිහි වෙනවා. නමුත් නන්දා මාලනී කෙනෙක් අපිට ආපහු බිහි වෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනාවක් කරනවා නම් එහෙම නන්දා මාලනී වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ නන්දා මාලනී වැනි ගායිකාවක් මතු පරම්පරාවෙන් බිහි වේවා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ.
1: දශක හතක කාලයක් සුභාස් විත ගීතය පෝෂණය කළ අභාව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි ආචාර්ය නන්දා මාලනිය වෙනුවෙන් සියත ප්‍රවෘත්ති තබන සටහනක් දැන්.

0: ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා මෙලව එළිය දුටුවේ 1943 වසරේ අගෝස්තු 23 වනදා අලුත්ගම ලෙව්වන්දෝව ප්‍රදේශයේ. ඒ නව දෙනෙක්ගෙන් යුත් පවුලේ සිව්වැනි දරුවා ලෙසින් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ළමා මණ්ඩපයෙන් සිය ගායන දිවි ආරම්භ කළ නන්දා මාලනිය සිය පළමු ගීතය ගායනා කරනු ලැබුවේ 11 හැවිරි දිවියේදී.
1: මට ඒ කාලේ තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් මහගම සේකරගේ අතේ ඇඳිලා දුවනවා. සේකර කියන්නේ ලොකු මිනිස්සේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ජයකොඩි පියතුමාගේ පස්සෙන් දුවනවා. අපිට තේරෙන්නේ නැහැ කවුද කියලා. අවුරුදු 11යි මට ඉස්සෙල්ලාම මම ගීතේ ගායනා කරනකොට බුදු සාදු ගීතේ.
2: බුදු සාදු බුදු සාදු.
0: මෙරට පළමු වර්ණ චිත්‍රපටය වන රන්මුතු දුව චිත්‍රපටය සඳහා පණ්ඩිත W.D. අමරදේවයන්ගේ ආරාධනය අනුව නන්දා මාලනිය පසුබිම් ගායනය සඳහා එක්වන්නේ ගලන ගඟකි ජීවිතේ ගීතය ගායනා කරමින්. ඒ සඳහා ඇයට පළමු සරසවි සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හිමි සම්මානය හිමි වුණා.
2: ගලන ගඟකි ජීවිතේ දයාලු ලෝකේ.
0: හොදෙක් ගායිකාවක් පමණක් නොවුණු නන්දා සිය අද්විතීය හඬ පෞරුෂය හා අර්ථපූර්ණ පදමාලාව භාවිතයෙන් සිංහල සංගීතයේ නවමු හැඩතලයක් එක්කල බවට ඇගේ නිර්මාණය කදිම සාක්ෂියක් දරනවා. සමාජ අසාධාරණය හමුවේ ඊට විරෝධාකල්ප දැක්වූයේද ගී සංකල්පනා මගින් වීමද විශේෂත්වයක්. ශ්‍රවණ ආරාධනා, සත්‍යයේ ගීතය, පවන හා ශ්වේත රාත්‍රිය වැනි ප්‍රසංග නැරඹීමට වැල නොකැඩී ජනතාව පැමිණියේද ඇගේ ගීත වෙත පැවති අතිමහත් ප්‍රේක්ෂක ආදරය පිළිබඳ සජීව සාක්ෂිය සපයමින්. සමාජ අසාධාරණය හා දේශපාලන මර්ධනයට එරෙහිවද නන්දා ප්‍රබල හඬක් නැගුවා. මේ එම මතක සිහිගන්වන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ.
3: ඉතාම බිහිසව සමරයක් ඇය තමන්ගේ ප්‍රාසංගික අත්දැකීම් වෙන් කළා. ඊට විරෝධය පාන මේ ගී මගේ අදටයි ඒවා අවශ්‍ය නොවේ නම් කෙවිටෙන් පිළිගිරු කරන්න කියලා ඉල්ලා හිටිය. ඇය නිර්භය සවිඥානික ගායිකාවක් හැටියට අගය කළ යුතුයි.
0: සිය ප්‍රතිභාපූර්ණ ගායන කෞශල්‍ය වෙනුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින්ද ඇය ඇගීමට පාත්‍ර වුණා. මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර නන්දා මාලනිය පිළිබඳ මතකය අවදි කළේ මෙලෙසින්.
4: රාගධාරී සංගීතය ඉගෙන ගත්තා ප්‍රේමදාස මුදුන්කොටුව මහත්මයාගේ ආයතනයේ. ඉන්දියාවේ විභාග කරලා විශාරද උපාධියක් ලැබුවා. කෙමෙන් කෙමෙන් ඇය ඉදිරියට ආවා. මේ ළමා ආශ්‍රමයෙන් පුංචි ළමයින්ගේ ජීවිත පාදා දෙන්න ඇය විශාල සේවයක් කරලා තිබුණා. ඇය අපාතකින් වියෝවීම අපට හරි දුක වේදනාවක්.
0: දශක හතක් ශ්‍රී ලාංකේය සංගීතය සුපෝෂණය කළ ජාතී යශෝරාවය ආචාර්ය නන්දා මාලනි ඔබ සදා අමරණීයයි.
5: වොයිස් ඔෆ් ඒෂියා වාද්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්වරාත්‍රික පිරිස අධ්‍යයනය අද අලුයම සාර්ථකව අවසන් වුණා. සියත ටීවී මැදිරි සංකීර්ණයේදී සීත FM සහ සීත TV ඔස්සේ පිරිස අධ්‍යයනය සජීවී ලෙස විකාශය කිරීමටද කටයුතු කරනු ලැබුවා. එහිදී අනුශාසනාවන් සිදු කරනු ලැබුවේ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අසජී හිමියන් විසින්.
6: නාලිකාවක් අරගෙන යනවයි කියන එක හරි අමාරු වැඩක්. ඒකට ගොඩක් වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, ලুকু පිරිසක් ඉන්න ඕන. ඒක ඒ පිරිස ටීම් වර්ක් වෙන්න ඕන, සම්බන්ධතාවය හදාගන්න ඕන. එතකොට ඒවයි ඉදිරිපත් කරන වැඩසටහන් හරවත් වෙන්න ඕන. ඒවයි ගුණාත්මක බව වැඩි වෙන්න ඕන. ඒවා මිනිසුන්ගේ ආකර්ෂණයට යන්න ඕන. නැත්තම් බලන්නේ නෑනේ ගුණවත් වුණත් හරවත් වුණත්. එතකොට මිනිස්සු ප්‍රේක්ෂකයෝ ඒ වගේ එකක් එක ග්‍රහණය කරලා ඇඳ බැඳලා තියාගෙන දවසක් දෙකක් සතියක් නෙවෙයි දිගටම යනවා කියන එක තමයි තියෙන අභියෝගය, චැලෙන්ජ් එක. ඒක පියවරෙන් පියවර ජයගත්ත හැටි අපි සියත දැක්කා. ඉතින් ඉතිහාසය අරගෙන බලපුවාම ඔය ආපු ගමනේ ගොඩක් දුක්ඛම් කටළු, වේදනා සහගත දේවල්, ආර්ථික අමාරුකම් තිබුණා. නමුත් ඒවා පියවරෙන් පියවර පියවරෙන් පියවර ජයග්‍රහණය කරලා කිසියම් සාධනීය තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හරි සතුටු වෙන්න පුළුවන් දෙයක් අද වගේ මේ සාංවත්සරික දිනයක් සමරන මොහොතක.
5: රට ජාතිය සහ ආයතනයට සෙත් ප්‍රාර්ථනය කරමින් වොයිස් ඔෆ් ඒෂියා වාද්‍යජාලයේ වාර්ෂික මෙම පරිත්‍රාණ ධර්මදේශනයේ සිදු කරනු ලබනවා. ධර්මදේශනා අවසානයේ අද පෙරවරුවේ සංඝගත දක්ෂිණා පැවැත්තුනේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කුඹල් පෙරහර අද පසරේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පසරු 6:28 යෙදෙන සුබ මොහොතින් පෙරහර ආරම්භ කරනු ඇති. දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගා පරිශ්‍රයට ගෙවදීමට නියමිතව තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටු කර ගනිමින් නාථ විෂ්ණු කතරගම සහ පත්තින යන සතර මහා දේවාලයන්හි පෙරහරවලද එක්වීමට නියමිතයි. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්තෝරි පෙරහර හෙට සිට වීථි සංචාරය කිරීමට මූලික කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි සියත මහනුවර වාර්තාකරු හේරත් ඒකනායක පැවසුවේ.
7: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය අවසන් කුමල් පෙරහැර අද රාත්‍රී මහනුවර නගරයේ වීථි සංචාරය නියමිතයි. අද පෙරහැර මාර්ගයන් වන්නේ ශ්‍රී දළදා මාලිගා ජීවනවලින් තුමාන් ප්‍රකාශිත පරිදි මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත් වන පෙරහැර දවද්දී දළදා වීදිය යටිනුවර වීදිය ඔසේ ගමන් කර රජ වීදියට හැදී ඉහළට ගෙවදීමට නියමිතයි. අද පස්වරු 6:28 යෙදෙන සුබ මොහොතින් තමයි පෙරහැර වීථි සංචාරය ඉරි මාරම කරනු ලබන්නේ. මේ මොහොත වෙන විට පෙරහැර ගමන් ගන්නා මාර්ගයන් ජනතාව රැඳී සිටි මේ පෙරහැර සංකල්ප
5: ජලකන්නේ වී මිලදී ගැනීම සඳහා පරිපූර්ණක ඇසමේන්තුවක් සම්මත කර ගැනීම සතුටුදායක තත්ත්වයක් බව ජාතික කොවි ජනක මුතුව පවසනවා. ඒ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ රජය විසින් ඇති කළ අර්බුදයට රජය විසින්ම පිළිතුරු සැපය යුතු බවයි.
8: පරිපූර්ණ ඇස්තමේන්තුවක් මගින් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 7500ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඇත්තට මේක හොඳයි. මොකද මේ වෙලාවේදී ගොවියට කම ඉසඳුම වීයලුයි මණ්ඩලයේ රජයේ මැදිහත් වීම තමයි. මොකද මේ අර්බුදේ නිර්මාණය කරේ රජයේ විසින්මයි. ඒ නිසා මේ අර්බුදයට විසඳුම හොයන්න රජයම තමයි කටයුතු කරන්නේ. හැබැයි මේ වෙන් කරපු පරිපූර්ණ ඇස්තමේන්තුවෙත් මිලදී ගන්න පුළුවන් වී මෙට්‍රික් ටොන් 62500ක්.
5: යලකන්නේ වී මිලදී ගැනීම සඳහා රජයේ විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී රුපියල් මිලියන 700ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්මත කරගනු ලැබුවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින්. අමාත්‍යවරයා සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටද අවස්ථාව සලසා දීම සඳහා එම මුදල වෙන් කරන බවයි. මේ අතර වී අලෙවි මණ්ඩලයේ විසින් මේ වන විට වී මෙට්‍රික් ටොන් 44,015ක් මිලදීගෙන තිබෙනවා. වී මිලදී ගැනීම සඳහා දිවින පුරා විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව 120ක්. ගල්ලංගුරු ගැටලුව සම්බන්ධයෙන් සුවා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම මේ වන විට පුද්ගලයන් 45 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. කොමිසමේ ලේකම් පී.වී. බන්දුලසේන සඳහන් කළේ හිටපු අමාත්‍ය රංජිත් සියබලාපිටිය සහ රෝහිත අභය ගුණවර්ධනකෙන් ඊයේ ප්‍රකාශ සටහන් කරගත් බවයි. මේ වන විට හිටපු මැති අමතිවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් රැසකගෙන් සාක්ෂි ලබාගෙන ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළා. ඊට අමතරව ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් ගල්ලංගුරු සමාගමේ ප්‍රධානීන්ගෙන්ද සාක්ෂි සටහන් කරගනු ලැබුවා. ගල්ලංගුරු ආනයනයේදී සිදු අක්‍රමිකතා පිළිබඳ සුවපැලීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් පත් කරනු ලැබුවේ ජනාධිපති අනුකුමාර දිසානායක විසින්. සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කිරීමෙන් පසු කොමිසම විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි. දුම්රිය ස්ථානවල පහසුකම් වැඩි කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමන් රත්නායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමින්.
9: දුම්රිය ස්ථානවල පහසුකම් වැඩි කරගෙන යනවා. ඒ සම්බන්ධ ඉදිරි කාලෙදී යම් තවත් දුම්රිය ස්ථාන ගණනාවක් අපි පහසුකම් සහිතව තම මෑතකදී ජනතාව ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර විශේෂ පණිවිඩය තමයි ඔබතුමාලා දන්නවා මෑතකදී අපි දුම්රිය සීසන් ලබා ගැනීම. අවුරුදු 161ක් දුම්රිය දෙපාර්තමේන්තුව පරණයි. රජයේ සේවකයන් දුම්රිය සීසන් ලබා ගන්න හැමදාම උනේ ඔබතුමාලා පොලිමේ ඉඳලා ආයතන ප්‍රධානීගේ ලියුම් ගන්න ඕනේ විශාල කතන්දරයක්. දැන් ඒක ඔබතුමාලාට ඔන්ලයින් ගන්න පහසුකම් දීලා තියෙනවා. රජයේ සේවකයන්ට අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ මුලදීම පෞද්ගලික අංශ සිරු දිනාටම තමන්ගේ දුම්රිය සීසන් එක ඔන්ලයින් ගන්න අපි පාස්කම සලසනවා.
5: එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 19 වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියදුරන්ට මෙන්ම මගීන්ටද ආරක්ෂිත බඳපටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මේ අතර මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියදුරන් සඳහා දින 10ක විශේෂ පුහුණුවක් ලබා දීමටත් රියදුරන් ඉලක්ක කර ගනිමින් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් නිරන්තරයෙන් සිදු කිරීමටත් නියමිතයි. වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයින පුරා මාරක රියානතුරු 1654ක් සිදු වී ඇති බව පොලිසිය පවසනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර කියා සිටියේ එම අනතුරු වලින් පුද්ගලින් 1749ක් මියගොස් ඇති බවයි. එමෙන්ම බරපතල ගණ අනතුරු 4546ක් සහ සුළු අනතුරු 7295ක්ද සිදු වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
10: රෝද රථයේ නියමිත පරිදි හැරුණා නම් එහෙම වෙන්නේ එකපාරට හරවනවා, හරනකොට පෙරලෙනවා අධික වේගින් එයි. මේක මේ සම්බන්ධයෙන් තේරුම් ගත්ත නිසා විශේෂයෙන් පොලිස්පතිතුමා අවස්ථා ගන්නවකදීම දැනුම් දීලා තිනවා. විශේෂයෙන්ම ස්ථානාධිපතිවරුන්ට, රථවාහන ස්ථානාධිපතිවරුන්ට, කොට්ටාසි භාරධාරීන්ට විශේෂයෙන් මේ මෙහෙයුම් දියත් කරලා මේ මෙවැනි රීරෝද රථ සම්බන්ධ සහ ඊට අමතරව යතුරුපැදිත් ඒ දේ කරනවා. එකත් අපි නිතරම මාධ්‍යමංගික කියනවා, අධික ශබ්දයේ සහිත සයිලන්සර් වෙනස් කරනවා, ෆුට්‍රේස් වෙනස් කරනවා. ඌව නිසා වෙන්නේ ඒ යන කෙනා සහ පසුපැදිකරුත් මරණයට පත්වීම, බරපතල තුවාලි, මේ වගේ දේවල්.
5: මේ අතර මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේ සිදු රියානතුරට සම්බන්ධ රියතුරන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඒ මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමේ සිදු අනතුරෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගියා. මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93635ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 21 තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 8297ක්. මේ වන විට ඩෙංගු හේතුවෙන් මරණ 71ක් සිදු වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 76ක් තවදුරටත් ඩෙංගු අධිඅවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා.
11: International News on Theater.
5: අමරිකාට එරෙහිව ප්‍රතිචාර බදු පනවන බව කැනඩා ක්‍රාමාත්‍ය මාක් කාණි පවසනවා. ඒ අමරිකා විසින් කැනඩාවේ නාණයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරුබදු පැනවීමට ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් පවතින තත්ත්වයේ හමුවේ අමරිකාව සමග පැවති දීපාර්ශික වෙළඳ සාකච්ඡාද අත්හිට වීමට කැනඩාව පියවර ගනු ලැබුවා. කැනඩා ග්‍රාමාධිපතිවරයා සඳහන් කළේ අමරිකාව සාකච්ඡාවල අවසන් මොහොතේ ඉදිරිපත් කළ නව කොන්දේසි අසාධාරණ වීම හේතුවෙන් වෙළඳ සාකච්ඡාවලින් ඉවත් වූ බවයි. කැනඩාවෙන් අමරිකාවට යවන ඩොලර් බිලියන 28කට ආසන්න භාණ්ඩ සඳහා 50%ක තීරුබදු පැනවීමට අමරිකාව තීරණය කළා. ඒ බදු අද සිට ක්‍රියාත්මක වනු ඇති. අමරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ලැබුවේ කැනඩාව විසින් අමරිකානු වාහන සහ මත්පැන් සඳහා බදු පැනවීමට ගත් තීරණයත් සමගයි.
11: Rita Seata Sports Highlights.
5: ඩයමන්ඩ් ලීග් ශූරතාවේලියේ දොළොස්වනාදීරයේ හෙල්ල විසිකිරීමේ සව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග විසින් දිනා ගනු ලැබුවා. ඊ රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී එදී රුමේෂ් තරංග දැකූ දක්ෂතාවය මීටර 88.14. ඔහු සමග තරග වැදුරු ඉන්දියා සුපිරි ක්‍රීඩක නිරාජ් චොප්‍රා විසින් රිදී පදක්කම දිනා ගනු ලැබුවා. නිරාජ් දැක්කූ දක්ෂතාවය මීටර 88.05. මීටර 86.69ක දක්ෂතාවයක් දැක්වූ ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්සන් හිමිවූයේ තරගයේ තුන්වන ස්ථානයයි. යලි සිරස්තන් ජාති ගායිකාව නන්දා බාලනියගේ අවසන් කටයුතු අද. අවසන් ගෞරව දැක්වීමට පසුර 3 දක්වා අවස්ථාවක්. දුම්රිය ස්ථානවල පහසුකම් වැඩි කිරීමට සැලසුම්. ඩෙංගු රෝගීන් ගණන 93365ක් දක්වා ඉහළට. ට්‍රම්ප්ගේ තීරුබදු වලට කැනඩාවේ විරෝධය. රුමේෂ්ගෙන් තවත් රන් පදක්කම්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30. පැදී සිටින්න පෑන් පෑපුවත් සමගින්.
11: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town. Super star Rajinikanth fans la me davasala balagen inne Jailer 2 movie ek release wenaka.
1: Me davasala film ek shootings ivara karala post production wara tika thamai karanne.
0: ජේල පාට් 1 එකේ කාවල සෝන් එක වගේම තමන්ගේ ඩාන්ස් එකත් ලෝකෙ පුරාම වෛරල් වුණානේ. ඉතින් ජේල පාට් 2 එකෙත් ඒ වගේම සෝන් එකක් තියෙනවා.
1: ඒ තමයි අල්ලා බොලෙලෝ. සෝන් එකේ ප්‍රොමෝෂන්ස් එහෙමත් මේ වෙද්දි පටන් අරන් තියෙනවා. මුළු ෆිල්ම් එකේම මියුසික් කරන්නේ අනිරුද්.
0: ඒ වගේම ෂාරුක් ඛානුත් මේ ෆිල්ම් එකේ ස්පෙෂල් කැරක්ටර් එකක් කරනවා කියලා ගොඩක් අය කතා වුණත් තාමත් ඒ ගැන සන් පික්චර්ස්ලා කන්ෆර්ම් කරලා නැහැ.
2: Of the town.

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත

දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවයව ඔබ අහසසේ අනන්තයි.

0: ගාණක් නෑ. බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
1: සිටි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගා වට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් ෆුඩ් සිටි
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: මෙන ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වනකලපුවෙන්.
5: ත්‍රිකුණාමලයෙන් ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි ගමයි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සියතහන්න.
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත ටීවී තුලින්
11: 98.2 98.4

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
1: කෙන වේදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
2: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වේදම් කරා තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්නතුනි මේ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
1: සියල්ල අත්හැරීම නිවනට හේතු වුණත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
2: පින්නතුනි නිවනට වුණා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
1: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
3: සියත බණමඩුව.
1: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවිතින් රතුපරිප කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කිරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung Hisense Panasonic ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 7400 IC යාම තන්න. වසර 23ක නොබ

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
1: We

0: क्या था टॉप स्टोरी
1: මත්ද්‍රව්‍ය සමග පුද්ගලින් 182,000ක් අත්අඩංගුවට වසරේ ගත වූ කාලය තුළ ආරක්ෂකාංශ සිදු කළ බැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලින් 181,949 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ පැවසුවේ හෙරොයින් සමග පුද්ගලින් 58,737 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ගංජා හා කේරළ ගංජා සමග පුද්ගලයන් 41,216 දෙනෙකු සහ කොකේන් සමග 155 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එම බැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,246ක් පමණ ආරක්ෂක අංශය භාරයට ගැනුණා. ඉරානයට එරෙහි ඕනෑම ප්‍රහාරයක් සඳහා ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන හමුදා පවසනවා. ඉරානයේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අලි අබ්දුල්ලා සාබි සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් මොහමඩ් අක්‍රීමිනියා ඒකාබද්ධ ප්‍රකාශයක් ලබා දෙමින් පැවසුවේ ඉදිරියේන ඕනෑම අභියෝගයක් සඳහා සූදානම් වන බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අද නතර වෙලා.
1: අමරදේවස ගුවන් විදුලි වැඩ. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා

ඔබ අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
4: ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
8: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: advance ticket ටික pay.
9: නස මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
10: මං ඉතින් LB run නැයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
9: LB run නැය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
12: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනකොට
13: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
12: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
13: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: නුන් අද සුදු කොච්චි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියට hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියට ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ
3: දකින හිින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
1: weekend theater

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකාන උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: පැලස් ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. ප්‍රයිම් රෙසිඩෙන්සිස්.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට් දකුණු කොරියාවෙන්

0: සැප නින්දක සුවය විදිමෝ. ඇවිත්‍යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 road රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
2: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
5: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
7: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
9: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
8: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
9: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
13: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
14: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් ගෙබ් එක ගන්න. මොකද යාළුවා තාසයි 2 ලැබෙනවනම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
15: සින්දු සියත අනුග්‍රහය.
16: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාකාරේ.
17: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
18: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
19: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්.
20: ත්‍රිකුණාමලය
21: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්ස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
22: යප පොකට් මනි.
23: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
24: 98.2 98.4

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
3: ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය අල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි අපේ මිල රුපියල් 360යි. අලිපේර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දෙනු දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0111 7300
6: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
7: 98.2 98.4 සියත

0: Kolkata top story.
1: හීලෑ අලි ඇතුන්ට අක්ෂිරෝග. මෙරට සිටින හීලෑ අලි ඇතුන්ගෙන් 140කට අක්ෂිරෝග පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා. ඔහු සඳහන් කළේ මේ වන විට රට තුළ සිටින්නේ හීලෑ අලි ඇතුන් 92ක් පමණක් බවයි. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති අලි ඇතුන් පිළිබඳ සෞඛ්‍ය සායනයට එක්වෙමින්. අලි ඇතුන්ට ෂයරෝගය වැළඳීමක් සිදු වී ඇද්දයන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. දැන් තවත් දේශීය පොතක්. අභාව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තවදුරටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඇගේ දේහය තැන්පත් කර ඇත්තේ නුගේගොඩ විජයබා මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීතාශ්‍රමයේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට පස්වරු තුන දක්වා අවස්ථාව හිමිවනු ඇති. දේහය රැගත් රිය පෙරහර පස්වරු 3:30ට නිවසින් පිටත්වීමට නියමිතයි. ඇගේ දේහය පිළිබඳ ආගමික වතාවත් අද පෙරවරු 10ට පමණ සිදු කරනු ලැබුවේ නුගේගොඩ විජයබා මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීතාශ්‍රමයේදී. දේහය පිළිබඳ අවසන් කටයුතු පසරු 5ට පමණ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සෑම මොහොතක්ම රසවත් කරයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා.

අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
7: සමහර වාහනවල ආසන පටි නිෂ්පාදකයා විසින් සවිකල් ලැබලා තියුනේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
8: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
6: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව.
11: බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
12: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
10: ගන්න link පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
13: නැගිට ගන්න නම් link පස්පංගුව විතරමයි.
14: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශේෂ ත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
15: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
16: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
17: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
18: ඉස්සිරි. වෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඉවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිති
19: ප්‍යාල

0: නොන්ස් ටිකෙන් ටික පේ.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා.
3: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
4: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
3: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
4: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: රාජ්‍යරේ ගොබ්බයා.
8: ඒයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
4: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
3: සියත TV තුලින්.
9: 98.2 98.4
10: අද හමුවෙමුද අපි? අද සැනසෙමුද අපි?
3: We can see it now.

0: සරසඳ අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11ක් දක්වා ඉහළ පොලියක් ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25ක අමතර පොලියක් රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
2: ආගිලිස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 300 හටයි අපේ මිල රුපියල් 300යි තක්කාලි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 340යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනිය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: අද කාලයේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රටය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13/96 අමතන්න
6: ඒක හරිම අපූරු ලෝකයක්
7: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
9: මියුසික්
10: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේක්ක බඩුවල ලස්සන
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
10: එයාගේ නම සීතා
9: සීතා
10: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
12: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
13: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1 ත්‍රිකුණාමලයෙන් 2 වඩකලපුවෙන්
14: ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවිද්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසරින්දන් 11 වසරට වෙනකන්නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9 වසරයි 0.714 151 151 අපිට වට්ස්ඇප් කරන්න.
15: යත පොකට් මනි.
14: හෙටත් උදේ 5 කාලට සිය තහන්න.
15: 98.2 98.4

0: බලාගෙන වියදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
1: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වියදම් කරා තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්නතුනි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
0: සියල්ල අත්හැරීම නිවනට හේතු වුණත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
1: පින්වතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරතන ස්වාමින් වහන්සේ.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
7: සමහර වාහනවල ආසන පටි නිෂ්පාදකයා විසින් සවිකල් ලැබලා තියුනේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
8: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
6: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල. Cargill's Food City වෙතින් රතු පරිප කිලෝග්‍රෑම් 1ක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 193යි. කිරි සම්ප සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 255යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 168යි. සුදු කකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
12: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0676251320.
13: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
14: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
15: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
14: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
15: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
14: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
15: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47ට අපිට WhatsApp කරන්න.
14: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: किया था टॉप स्टोरी।
1: වෙඩිතැබීමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට. වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩිතැබීම සිදුව තිබුණේ පසුගිය වසරේ අගෝස්තු 13 වනදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී. ඔහු වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 150ක් සොයා ගැනුණා. සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදී අයෙක්. අභහව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තවදුරටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඇගේ දේහය තැන්පත් කර ඇත්තේ නුගේගොඩ විජයබා මාවතේ පිහිටි නන්දා මාලනී සංගීතාශ්‍රමයේ. කලාකරුවන් රැසක්ද දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටින බවයි සියත මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. දේහය රැගත් රිය පෙරහර පසර 3:30ට නිවසින් පිටත්වීමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 5:00 බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරනු ඇත.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහස
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අමරදේවස ගුවන් විදුලි වැඩ. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා.

අපට නැතිවෙලා දශක අටක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

0: Falcão AT. Falcão AT.
1: අපි සාමාන්‍යයෙන් ගමන් බිමන් යන්න ආසයි. හැබැයි වැඩේ කියන්නේ මේ කාලේ ගමන් බිමන් යන එක ලේසි නෑ. මොකද වියදම සැරයි. ලෝකේ වටේ රවුමක් ගහලා එනවා කියලා කියන්නේ හිතන්නකෝ. එච්චර ලොකුවට ඔබට හිතන්න ඕන වෙන්නේ නෑ. මොකද ඔබ වෙනුවෙන් මේ වැඩේ කරන්න මමත් ඉන්නවා. මගේ සගයත් ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් සප්න.
2: සුබ සන්ධ්‍යාවක් නිශාන්. අපි වියදමක් නැතුවම ඔබව ලෝකේ වටේම රවුමක් අරගෙන යන්නයි අදත් ලෑස්ති වෙන්නේ. ආපහු ඔන්න Facebook එක හා Instagram එක ගැන අලුත් ප්‍රවෘත්තියක් අපිට වාර්තා වෙනවා. මේක වාර්තා වෙන්නේ ඇමරිකා පැත්තේ. ආපහු ඔන්න Facebook එකටයි Instagram එකටයි නඩු දාලාලු. මේ පාර මොකද්ද මේගොල්ලන් පටලගත්ත කරදරේ? ඒ ගැන අපි විස්තර ඔබට කියනවා.
1: සාමාන්‍යයෙන් අපිට ආර්ථික අර්බුදෙන්නේ යුද්ධත් එක්කනේ. හැබැයි එහෙම නැතුව ආර්ථික අර්බුදෙන්නත් පුළුවන් කමක් තියෙනවා. ආසියාව එක්තරා රටක් තියෙනවා. ඒ රට දියුණුවේ හිණි පෙත්තටම ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දමද මන්දා ඒ රටේ ආර්ථිකය දැන් ටික ටික කඩා වැටෙන ලයින් එකට ඇවිල්ලා. මේ වෙන රටක් නෙමෙයි, මේ ජපානය. ජපානේ ආර්ථිකයට මොකද වෙන්න යන්නේ? අපි අද ඒ ගැනත් කතා කරනවා.
2: නිශාන්, අපි අහලා තියෙනවානේ ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම. ඒ වගේම තමයි අපි අහලා තියෙනවා ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම. හැබැයි අපි අද කියන ලෑස්ති වෙනවා ගුවන් තොටුපළ ශ්‍රේණිගත කිරීම පිළිබඳව. ගුවන් තොටුපළ සම්බන්ධයෙන් කරන ශ්‍රේණිගත කිරීම අලුත් වුණා. මේ පාර කප්පේ කරගත්තේ දකුණු කොරියාව. අපි ඒ ගැනත් විස්තර ඔබට කියනවා හවස පහට කලින්.
1: යන්දේ නම් වීසා නැතුව ලෝකෙ වටේ. මම නිශාන්.
2: මම සප්න.

0: එන්න සර්.
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, I'm Shenya. For in campus, I'm going to go to Thailand. I'm going to go to Thailand. Visa documents prashna mukut manathuwa. Hita ganawat bari ikmanata Thailand thawilla mage degree ekak patan ganna mata puluwan ona.
10: Jeevithaye vinash karana heenata danma katha karanna. Global University Partners. 0.7188 492 492 3277777.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනි ඉතින් නේද?
4: අපි බලමුකො එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
9: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
10: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
9: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: දුබායි යනවා කියලා කියන්නේ හැටි ලොකු දෙයක් නෙවෙයිනේ. හැබැයි පහුගිය දවසක දුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළත් වහන්න සිද්ධ වුණා. ඒ ඇවිල්ලා මේ ඉරානේ සහ ඊශ්‍රායලයේ අතර ඇති කරගත්ත යුද්ධෙヒඳ. කවුද හිතුවේ ඇමරිකාවයි ඉරානේ මේ විදිහට යුද්ධ කරගනිද්දී ඒක මුළු ලෝකෙටම බලපායි කියලා. පේනවනේ අපි තාම තෙල් ගහන්නේ කිව්වාරකට. තාමත් ඔත්තේ ඉරට්ටේ. හිතන්නකෝ ඉතින්.
1: ඔය දේවල් ඔහොම වෙනකොට ලෝකේ ගුවන් තොටුපළ ශ්‍රේණිගත කිරීමවල පළවෙනි තැනට එන්න දකුණු කොරියාවේ ඉන්චොන් ගුවන් තොටුපළ සමත් වුණා. නිශාන් මේ ගුවන් තොටුපළ ශ්‍රේණිගත කිරීම සිද්ධ කරන්නේ වසරේ මාස 6ක කාලයක්. ඒගොල්ලන් හසුරුවපු ගුවන් මගීන් සංඛ්‍යාව ගණනය කිරීමෙන් පස්සේ. දැන් ඔබ බලාගෙන ඇත්තේ මේ ඉන්චොන් ගුවන් තොටුපළ මේ අවුරුද්දේ පළවෙනි මාස 6දී, ඒ කියන්නේ ජනවාරි මාසේ ඉඳන් ජූනි මාස වෙනකන් කොච්චර ගුවන් මගීන් සංඛ්‍යාවකට සේවය සපයලාද කියලා. ඒ සංඛ්‍යාව දැක්වෙන්නේ ගුවන් මගීන් මිලියන 38 0.39ක් විදිහට. ලේසි පහසු ගානක් නෙවෙයි. ගුවන් මගීන් මිලියන 38.39ක්. දැන් මේ විදිහට මේ ඉන්චොන් ගුවන් තොටුපළ ලැබපු වර්ධනය පහුගිය වසරට සාපේක්ෂව ගුවන් මගීන් 6.3ක වර්ධනයක්. ඒ කියන්නේ වැඩිපුර ගිය වසරට වඩා ගුවන් මගීන් 6.3ක් ඒගොල්ලන් හසුරුවලා තියෙනවා. දැන් මේ ශ්‍රේණිගත කිරීමවල එක විතරක් නෙවෙයි නම් කරලා තියෙන්නේ. 2-3 මේ විදිහට පිළිවෙලින් ස්ථාන නම් කරලා තියෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කියමු නේද?
0: දකුණු කොරියාවේ ඉන්චොන් අංක 1ට එද්දී ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අංක 2ට ඇවිල්ලා තියෙනවා. එතකොට අංක 3 සිංගප්පූරුවේ චංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඉතින් අවුරුදු 10කට වැඩි කාලයක් සප්න ලෝකේ අංක 1 වෙලා හිටියේ ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළ. හැබැයි ඉතින් මේ අවුරුද්දේ පළමු අර්ධයට කරපු ගණන් කිරීම එක දුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළට පස්වෙනි තැනටවත් එන්න බැරි වුණා.
1: මේකට හේතුව විදිහට සඳහන් වෙන්නේ මේ මැදපෙරදිග කලාපයේ තියෙන අර්බුදේ. මැදපෙරදිග අර්බුදේ හින්දා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආපු ගුවන් මගීන් සංඛ්‍යාව අඩු වුණා. 2026 අවුරුද්දේ පළවෙනි මාස 6 තුළ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආපු ගුවන් මගීන් සංඛ්‍යාව දැක්කුනේ මිලියන 18.58 කියලා. ඒක පහුගිය වසරට වඩා අඩු වීමක්. පහුගිය වසරේ ඒගොල්ලන් පළවෙනි මාස 6දී ගුවන් මගීන් මිලියන 23.4ක් හසුරුවලා තිබුණා.
0: කොමුණත් 2001 විවෘත කරපු ඉන්චොන් ගුවන් තොටුපළට මෙන්න මේ විදිහේ ගෞරවයක් ලැබිච්ච පළමිනි අවස්ථාව කියලා මේක සඳහන් වෙනවා. ඉතින් සමහර වෙලාවට ඊළඟ මාස 6දී මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. මේ ඇවිල්ලා 2026 අවුරුද්දේ පළමු අර්ධයේදී සිදු කරපු ගණනය කිරි. අපි සිංදුවක් අහලා තවත් කතාවක් බලමු.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක
3: ඔව් කියනකො අහසින්
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්
3: කියනකො
4: අර අහසින් වැටෙන එක දීර්ඝින්දක් කරා
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්නපා අහසින් වැටෙන එක දීර්ඝින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
6: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට.
19: Real Mat experience එකකට නල්වත්ත බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica. ලංකා ටයිල්ස්
21: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන්

0: කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝධ රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550
1: රන්පෞමකට ඉහළ අප්‍රිකාරම අමතන 011 5 880 400 එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
3: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
4: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
5: ගංගාතරෝට සුරසුරුමෙට දැන් මම බය නැහැ
6: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය ශ්‍රී ලංකා insurance general business club
7: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
8: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදෙම නැගිටලා උයන්න try කළා
7: මට link pass පංගුවෙන් හරි ගියා
8: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
9: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
12: අවන්ස් ටිකෙන් ටික පේ
13: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
14: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැහැ බොරුනම් ගෙබ්බෙක් ගන්න මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
15: සින්දු සියොත අනුග්‍රහය
16: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාප්කාරේ
17: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
18: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
19: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1 ත්‍රිකුණාමලයෙන් 2 වඩකලපුවෙන්
6: ත්‍රිකුණාමලයෙන්
18: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්ස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
8: යත පොකට් මනි
18: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න
8: 98.2 98.4
3: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
18: වීකෙන් සියතා

0: මෙහෙම දෙයක් වේ කියලා කවුරුත් හීනකින්වත් හිතන්නේ නැතු ඇති සප්න. ජපාන කියන්නේ ලෝකින ආර්ථික බලවතෙක්. හැබැයි පහුගේ කාලේ ලෝකෙ සිද්ධ වෙච්ච හිතාගන්නවත් බැරි දේවල් හින්දා ජපානේ ආර්ථිකෙත් ඔන්න හෙල්ලෙන්න පටන් අරන්.
1: නිශාන් ජපාන කියලා කියන්නේ කාලයක් ආර්ථිකයේ හොල්ලගෙන ඉඳපු රටක්නේ. මේ වෙනකොට ජපානට තිබුණු ලෝකෙ තුන්වෙනි බලවත්ම ආර්ථිකය කියන කිරුළ පවා අහිමි වෙලා තියෙනවා. ඒක ජර්මනියට දෙන්න වෙලා තියෙනවා. අපි අසල්වැසියා ඉන්දියාව ළඟදිම ජපානේ ආර්ථිකය පහු කරගෙන යයි කියලා මේ වෙනකොට අනාවැකි පළ වෙලා තියෙනවා. දැන් ජපානෙට මේ වගේ කටුක තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඇයි කියලා බලද්දී ඒකට අපිට කරුණු කාරණා කිහිපයක් අඳුරගන්න පුළුවන්. එකක් තමයි ජපානයේ වයස්ගත ජනගහනය වර්ධනය වීම. අපි මේ ගැන පහුගිය ලෝකේ වැඩි වැඩසටහන්වලත් කතා කරලා තියෙනවා. ජපානයේ වයස්ගත ජනගහනය වැඩි වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ විතරක් නෙමෙයි මේගොල්ලන්ගේ මේ යෙන් මුදල් ඒකකය අවප්‍රමාණය වෙන්න පටන් අරන් තියෙනවා. අපේ රටේ වගේ වේගෙන් නොවුනත් හිමින් හිමින් මේක අවප්‍රමාණය වෙමින් පවතිනවා. ඒ වගේම තමයි දශක ගානක් ඒගොල්ලන්ගේ වැටුප් වියදමට සාපේක්ෂ වෙන විදිහට වැඩි වෙලා නැහැ. මෙන්න මේ ප්‍රධාන කරුණු තුනත් එක්ක තමයි මේ වෙනකොට මේ ජපානයේ ආර්ථික අර්බුදයක් කරා යමින් තියෙන්නේ. හැබැයි මේ අර්බුදේ මුල හොයන්න නම් අපිට ඉතිහාසෙට යන්න වෙනව නේද?
0: ඔබ විශ්වාස කරන එකක් නැහැ, ජපානයේ ඉඩම් ඇමරිකාවේ ඉඩම් වලට වඩා ගණන් වැඩි වුණා කියලා. 1980 ගණන් වලට වගේ ගියොත් එහෙම ජපානේ ආර්ථිකය මාරම තැනක තිබ්බේ. හිතන්නකෝ, සෝනි, ටොයෝටා, නිටෙන්ඩෝ මේ වගේ ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාර බූවල්ලෙක් වගේ ලෝකෙ පුරාම තමන්ගේ අනසක පතුරවගෙන හිටියේ. ඒ කාලේ ජපානයේ සල්ලි ඕන තරම් තිබ්බා. ඉතින් මිනිස්සු, කොම්පැනි, එතකොට කොටස් වෙළඳපොළ මේවා අසීමිත විදිහට ආයෝජනය කරන්න පටන් ගත්තා. මේක කොච්චර පිස්සුවක් වුණාද කියලා කිව්වොත් එහෙම 1989 වෙද්දි ටෝකියෝවේ ඉඩමක මිල ඇමරිකාවේ නිව්යෝක් වල මෑන්හැටන් වලටත් වඩා 350 ගුණයකින් වැඩි වුණා. හිතාගන්නකෝ, එතකොට ටෝකියෝවේ තියෙන රජමාලිගාව, ඒකේ තියෙන පුංචිම බිම් කඩ, මුළු කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන ඉඩම් ඔක්කොටම වඩා වටිනවා කියලා ඒ කාලේ මිනිස්සු කිව්වා. ඉතින් ගොල්ෆ් ක්ලබ් එක්ක සමාජිකත්වයේ ගන්න ඒ කාලේ මිනිස්සු ඩොලර් මිලියන 3ක් ගෙව්වා. හිතන්න, හැබැයි මේක නිකම්ම නිකම් බබල් එකක් විතරයි. 1989 දෙසැම්බර් 25 වෙනිදා ජපානයේ මහ බැංකුවට අලුත් අධිපතිවරයෙක් ආවා. එයා මේ බුබුල ගැන බය වෙලා එකපාරටම පොලි අනුපාත වැඩි කළා. ඒක හරියට ගින්දරකට අයිස් වතුර දැම්මා වගේ වැඩක්.
1: මේ තීරණෙත් එක්ක සති කිහිපයකින් ජපානයේ කොටස් වෙළඳපළ වැටුණා. 50%කින් මේ කඩා වැටීම දැක්වුණේ. ඒ විතරක් නෙමෙයි, ඉඩම්වල මිල 80%කින් කඩාගෙන වැටුණා. ඒ වගේම තමයි එක රැයකින් ජපානයේ තිබිච්ච යෙන් ට්‍රිලියන 1500ක වත්කම් වාෂ්ප වෙලා ගියා. මේක ජපාන ආර්ථිකයට දරුණු බලපෑමක් බවට පත් වුණා. දැන් නිශාන්, ලාභ ලබපු ලෝකෙම ආධිපත්‍ය පතුරවගෙන ඉඳපු ජපාන සමාගම් තීරණය කළා ලාභ ලබනවට වඩා කොහොම හරි තමන්ගේ වියදම ආවරණය කරගෙන තමන්ගේ කර්මාන්ත ශාලාව, එහෙම නැත්නම් ව්‍යාපාරේ පවත්වාගෙන යන එක තමයි සුදුසු වැඩේ කියලා. ඉස්සර කෙනෙක් ජපානයේ රස්සාවකට ගියොත් එයා දන්නවා තමන්ට මැරෙනකම්ම මේ රස්සාව ෂුවර් කියලා. හැබැයි මේ ආර්ථික කඩාවැටීමත් එක්ක ජපානි සමාගම් තමන්ගේ රැකියා බෑරතුවලට ස්ථිර සේවකයෝ ගන්න එක නැවැත්තුවා. මේ තත්ත්වෙහිඳ මේ වෙනකොටත් ජපානයේ වැඩ කරන සේවකයන්ගෙන් 37%ක් ඉන්නේ අඩුපඩියට. ඒ වගේම తాවකාලික රස්සාවල.
0: ඒ විතරක් නෙමෙයි සප්න, පහුගිය කාලේ ජපානයේ අවුරුදු ගාණක් පදිංචි වෙලා හිටපු මිනිස්සුන්වත් ජපානෙන් එළෙව්වා. විදේශිකයන් සමහර මිනිස්සු හඬා වැටුණා. ඒ මිනිස්සු කව වෙන රටකට ගිහිල්ලා අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපි වෙන භාෂාවක්වත් දන්නේ නැහැ. අපේ දරුවෝ කතා කරන්නේ ජපන් භාෂාව. එහෙම සුප්‍රසිද්ධ ඉන්දියානු ජාතිකයේ කතන්දරයක් පහුගිය දවස්වල ලෝකේ හරියට වෛරල් වුණා. හැබැයි ජපානයේ සිද්ධ වුණා මේ වගේ දැටි තීරණ ගන්න. දන්නවද, මේ වෙනකොට ජපානි මිනිස්සුන්ගේ පඩි වැඩි වෙලා නැති වුණාට අසල්වැසි රටවල්වල ඉන්න මිනිස්සුන්ගේ පඩි එකට 100 ගුණයකින් වැඩි වෙලායි තියෙන්නේ. ජපානයේ ණයබර ඒගොල්ලන්ගේ මුළු ආර්ථිකය වගේ 250ක් වගේ වෙනවා. හිතන්න එපා ජපානේ ෆේල් වෙයි කියලා. නෑ, ඒගොල්ලෝ ණය අරන් තියෙන්නේ තමන්ගෙම බැංකු වලින් වගේම පෙන්ෂන් ට්‍රස්ට් වගේ තැන් වලින් තමයි ඒගොල්ලෝ ණය අරන් තියෙන්නේ. ඉතින් ඕනනම් යෙන් මච්චු ගහලා ණයෙන් පොඩ්ඩක් බේරෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ජපානේ වත්කම් තියෙනවා පිට රටවල් වල ඕන තරම්. ඒවා ආපහු ඇද්දොත් එහෙම ඒ රටවල් වල ආර්ථිකය කඩාවැටෙන්න පුළුවන්. ඉතින් ජපානේ තනියම යට යන්නේ, අපිවත් ඇදගෙන යන්නේ. ඒ නිසා ජපානයට යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.70 455 11
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%/11 දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
8: 98.2 98.4

0: Theatre Top Story.
1: නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහර ඇරඹෙයි. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහර ආරම්භ වී තිබෙනවා. ඇගේ දේහය අද පස්වර 3:15 පමණ දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ නුගේගොඩ විජයබා මාවතේ පිහිටි නන්දා මාලනී සංගීතාශ්‍රමයේ. දේහය පිළිබඳ ආගමික වතාවත් අද පෙරවරු 10ට පමණ සිදු කරනු ලැබුවේ නුගේගොඩ විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේදී. අද පස්වරුව දක්වා විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බවයි සියත මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. දේශපාලකයන් කලාකරුවන් ඇතුළු පිරිස්ද ඊට අයත්. දේහය රැගත් රථ පෙරහර ආරම්භ වුණේ නන්දා මාලනියගේ නිවස ඉදිරිපිටින්. රිය පෙරහර සඳහාද විශාල පිරිසක් එක්ව සිටිනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී පසුගිය 20 වනදා අභාවප්‍රාප්ත වුණා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ආකාරය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබ, මගේ වර්තමානය ඔබ, මගේ උත්තරීතර අනාගතයද ඔබ.

අමරදේවස ගුවන් විදුලි වැඩ. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා.

කියලා. දශක අටක් පුරා සිංහල ගීතයේ යශෝ රාවයව ඔබ අහසසේ අනන්තයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා රෝකවටේ
1: නඩු පිට නඩු වැටෙනවා ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් එකන්නේ මෙතා ජාලෙට එකක් හිතුවක්කාරයි කියලා මේගොල්ලො පහුගේ කාලේ ලෝකය අය කිව්වා. මොකද ඒගොල්ලො නිකන් ඒගොල්ලන්ට ඕන විදියට ලෝකෙ මැනිපිලේට් කරනවා, එහෙම නැත්තම් හසුරුවනවා කියලා ගොඩක් තැන්වලදී මෙයට චෝදනා එල්ලුණා. දැන් දිගින් දිගටම මේ සමාගම් වලට අධිකරණයේ හමුවට එන්න වෙලා.
2: ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාගමට මේ නඩුව විභාග වෙන්නේ අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය තියෙන ඕක්ලන්ඩ් කියන අධිකරණේ. දැන් ඔබ කල්පනා කරයි මේ නඩුව මොකටද මේ වැහැල්ලා තියෙන්නේ කියලා. මේකෙදි ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වලට තියෙන චෝදනාව තමයි ළමුන් සහ යවුන් වියේ පසුවන පුද්ගලයන්ව ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතයට හිතාමතාම ඇබ්බැහි කළා කියන චෝදනාව. මේ නඩු විභාගයේදී කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරයා කතාවක් කියනවා. ඔහු කියනවා වයස අවුරුදු 11 සහ 12 වයස් කාණ්ඩවල දරුවන් මිලියන ගාණක් මේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරනවා කියලා මෙටා සමාගම දැනගෙන හිටියා. හැබැයි ඔවුන් මේ සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කරන්න සමාගම නිසි පියවරක් ගත්තේ නැහැ කියලා. හැබැයි ඉතින් මෙටා සමාගම කියන්නේ ඒ වගේ පරිශීලකයෝ ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඒක හින්දා අපිට මේ චෝදනාව පිළිගන්න බැහැ කියන එක. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලන් මේ ඇබ්බැහි වීම කියන චෝදනාවත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔබම කල්පනා කරලා බලන්නකෝ, ඔබ ෆේස්බුක් එකට ඉන්ස්ටග්‍රෑම් එකට ඇබ්බැහි වෙලාද නැද්ද කියලා. එතකොට ඔබටත් මේකට උත්තරේ හොයාගන්න පුළුවන්.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්.

0: ට්‍රාන්ස්ටිකෙන් ටික පේ.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිරි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිරි
3: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
5: රුපියල් 40ට දිනුම් අවස්ථාවක් දෙන කොටු දෙකට.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
5: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
5: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
6: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්.
7: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහ කසාද වෙනගන්න නෑනි.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.
8: 98.2 98.4

0: Fogão AD. Fogão AD.
1: ඇමරිකාව සැරෙන් සැරේට ලෝකෙ අලුත් අලුත් ප්‍රවෘත්ති නිර්මාණය කරන දක්ෂයි. ඔන්න දැන් ඇමරිකානු හමුදාවේ ඉන්න ස්වදේශික, එහෙම නැත්නම් අපි කියන්නේ රතු ඉන්දියානු, අන්න ඒ අයට තමන්ගේ මුතුන් මිත්තෝ පාවිච්චි කරපු පිහාටු. එතකොට ඔය විවිධාකාරයේ සැරසිලි ආභරණ, ඒ වගේම දිග කොණ්ඩේ වවන්න චාන්ස් එක දීලා තිනවා තමන්ගේ නිල ඇඳුමට.
2: නිෂාන් මෙතෙන්දී මේ දීලා තියෙන අවසරය තමයි ඇමරිකාවේ ඉන්න සුදේශිකයන්ට. ඒගොල්ලන් හමුදාවට සම්බන්ධ වුණාට පස්සේ කොණ්ඩේ කොටට කපන්න ඕනේ. හැබැයි දැන් ඒගොල්ලන්ට දිගට කොණ්ඩේ වවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පූජනීය රාජාලි පිහාටුත් ඒගොල්ලන්ට පළඳින්න විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. මේක මේ ෆැෂන් එකක් විදිහට දීපු අවසරයක් නෙවෙයි. මේක දීලා තියෙන්නේ ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික විශ්වාසයන්ට කරන ගෞරවයක් විදිහට. මේ ඇමරිකාවේ ඉඳපු සමහර ආදිවාසීන්ගේ සම්ප්‍රදායන් වලට අනුව දිගු කොණ්ඩේ කියලා කියන්නේ ගැඹුරු ආධ්‍යාත්මික සහ සංස්කෘතික අර්ථයක් තියෙන දෙයක්. ඒ වගේම රාජාලි පිහාටු කියන්නේ ගෞරවය, යාඥාව, කැපකිරීම සහ මේ ස්වදේශිකයන්ගේ අනන්‍යතාව පෙන්වන අංගයක්. මෙන්න මේ කාරණා සැලකිල්ලට අරගෙන තමයි මේ අවසරය ලබා දීලා තියෙන්නේ ඇමරිකාවේ ඉන්න ස්වදේශික හමුදා සෙබළුන්ට.

0: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
1: මොකෝ මේ තරහින්?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගිය තක් නෑ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bank-ේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash App හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
5: Kagil's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 360යි. අලිපේර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂක

0: ආකර්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
3: ඇයි?
2: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
3: ආ, ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වයි ගලද කල්පනා කරනවා අයියෝ.
4: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
7: 98.2 98.4

0: Loucão AT. Loucão AT.
1: සමහර තැන්වල ඉන්නවා සමහර කාර්යාලවලත් ඉන්න එහෙම කට්ටිය. අනේ අද බත් එක ගේන්න අමතක වුණානේ. හැමදාම යාට බත් එක ගේන්න අමතක වෙනවා. හුඟක් දවස් වලට. ඉතින් අලුත් එක චමරියක් දාගෙන තමයි කන්නේ. සමහරු ඉන්නවා සල්ලි තිබුණට ටිකක් වියදම් කරන්න දෙතුන් සැරයක් කල්පනා කරන. විශේෂයෙන්ම මේ කට්ටියත් එක්ක කන්න යනකොට එහෙම නැත්නම් තමන් කන්න යනකොට ටිකක් අඩුවෙන් වියදම් කරන අය ඉන්නවා නේද? ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි මම නම් කියන්නේ ඒක හරි. මොකද නිකන් හිතන්න අවුරුදු 24 වෙනකොට ඩොලර් 97000ක් රුපියල් වලින් කිව්වොත් රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් ඉතුරු කරන්න පුළුවන් වෙච්ච අපූර්ව තරුණියකගේ කතාවක් අපිට හම්බ වුණා. එයාගේ නම තමයි මියා මැග්‍රාත්. අවුරුදු 24යි. බ්‍රිතාන්‍ය ජාතික ඉන්ෆ්ලුවන්සර් කෙනෙක්. අවුරුදු 40දී සම්පූර්ණයෙන්ම රස්සාවෙන් අයින් වෙලා පාඩුවේ ඉන්න ඕනෙහිඳ තමයි මේ අන්තවාදී අරපිරිමැස්ම පටන් අරන් තියෙන්නේ. මොකද්ද හැබැයි මෙයා කරලා තියෙන්නේ?
2: නිෂාන් මෙයා ජීවත් වෙන්නේ තමන්ගේ අම්මයි තාත්තයි එක්ක. ඒකෙහිඳ මෙයාට ගෙවල් කුලියක් ගෙවන්න ඕනේ නැහැ. මොකද අම්මයි තාත්තයි හදපු ගෙදරනේ ඉන්නේ. ඒකට කුලියක් ගන්න නැහනේ. ඒ විතරක් නෙමේ මෙයා මේ පිටතින් කෑම ගන්න එක. ඒ වගේම ওই කැෆේ වලට ගිහිල්ලා කෝපි බොනේ කිහිම සම්පූර්ණයෙන් නතර කරලා තියෙනවා. මොකද මෙයා කියන්නේ ඒව අනවශ්‍ය වියදම් කියලා. ඒ විතරක් නෙමේ. මෙයා අලුත් ඇඳුම් ගන්න යන්නේ නැහැ. හැබැයි මෙයා ඒ වෙනුවට පාවිච්චි කරන්නේ කවුරු හරි කෙනෙක් මීට කලින් පාවිච්චි කළා හැබැයි වැඩිය කිලිටි වෙන්න කලින් විකුණන්න දාන ඇඳු. ඒ විතරක් නෙමෙයි. මෙයා මෙයාගේ මාසික ආදායමෙන් 50%-70% අතර ප්‍රමාණයක් ඉතිරි කරලා මාසෙකට $1,900ක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. හොඳම වැඩේ කියන්නේ මෙයා බොහොම අඩුවෙන්නේ කන්නේත් නිසා. උදේට කන්නේ මොනවද? මම මේ අහන්නේ මැග්‍රාත් ගැන. ඔයා ගැන නෙමෙයි.
1: අපි කන හැටි ලිපාදණි කියලා තමයි ඉතින් සප්න අපිට නම් කියන්න වෙන්නේ. හැබැයි ඉතින් මේ උදේට කන්නේ බිත්තරයි බේගල් පානුයි. ඒකට යන්නේ 165ක් වගේ පුංචි මුදලක්. ඉතින් මෙයා කියනවා මම වයසට යන්න කලින් නිදහසේ විශ්‍රාම යන්න ඕනේ කියලා නිසා තමයි දිනපතා මේවා කන්නේ. ඉතින් මේ අර පිරිමැස්ම නිසා අපි අර කලින් කිව්වාගේ ඩොලර් 97000ක් ඉතුරු කරන්න පුළුවන් වෙලා තිනවා. ඉතින් ඈගේ ඉලක්කය තමයි අවුරුදු 40 වෙනකොට ඩොලර් මිලියන 1.3ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් ඉතුරු කරගන්න එක. 40දී ඉතින් රස්සාවල් කරන්න තාම ඉන්න. හොඳ තීරණයක්. හැබැයි ඉතින් කෙනෙක්ට අනුව මෙහෙම හිතන්නත් පුළුවන්. ජීවිතේ තරුණ කාලේ විඳින්නේ නැතුව 40න් පස්සේ ඉතින් මොනව කරන්නද? අපිටත් යන්න වෙලාව හරි. අය දවස් 7කින් ලෝකෙ වටේ ගිහිල්ලා ලස්සන කතා ටිකක් අරන් එන්න.
2: ඔබට ජයග්‍රාහී සතියක්. මම සප්න.
1: සතුටින් පරිස්සමෙන් ඉන්න වීකෙන්ඩ් එක. මම නිශාන්.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: Ofit Premium Inverter Air Conditioner Rupiyal 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676 251 3020.
2: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතුපරිප කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කිරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කැකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක් රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
5: සිංහකිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
6: 98.2 98.7

0: क्या था टॉप स्टोरी।
1: ආචාර්ය නන්දා මාලිනී දැයින් සමුගනී. ජාතිය යශෝරාවය අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ ඇගේ අවසන් කැමැත් අනුව උත්සව සභාවක් සහ ගුණ කතනවලින් තොරවයි. ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී පසුගිය 20 වනදා අභාවප්‍රාප්ත වුණා. ඇය අභාවප්‍රාප්ත වන විට පසු වුණේ 82 වන දිවියේ. පසුගිය 21 වනදා පෙරවරු 10 සිට දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ නුගේගොඩ විජයබා මාවතේ පිහිටි නන්දා මාලනී සංගීතාශ්‍රමයේ. ඒ ඇයගේ අවසන් කැමැත්ත අනුව දේහය නිවසේ තැන්පත් කරන ලෙස කර තිබූ දැනුම් දීම අනුවයි. අද පස්වරුව දක්වා නන්දා මාලනියගේ රසිකයන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි බවයි සියත මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. දේශපාලකයන් කලාකරුවන් ඇතුළු පිරිස්ද ඊට අයත්. දේහය පිළිබඳ ආගමික වතාවත් අද පෙරවරු 10ට පමණ සිදු කරනු ලැබුවේ නන්දා මාලනී සංගීතාශ්‍රමයේදී. ඇගේ දේහය අද පස්වරු 3:15 පමණ දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණා. මහජන ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබා දීමෙන් පසු දේහය රැගත් රථ පෙරහර ආරම්භ වුණේ නන්දා මාලනියගේ නිවස ඉදිරිපිටේ. රිය පෙරහර සඳහාද විශාල පිරිසක් එක්ව සිටියා. දේහය රැගත් රථ පෙරහර බොරැල්ල පොදු සුසාන භූමියට ළඟා වුණේ පස්වරු 4:30 පමණයි. බොරැල්ල පොදු සුසාන භූමියේ පිහිටි ආදාහනාගාරයේදී දේහය පිළිබඳ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටයේ ගීත ගායනා
2: කරන්න.
0: අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

හවස පහයි විනාඩි 16යි මතක් කරන්න ඕන. ඉතින් මේ හරිම ලස්සන ප්‍රොජෙක්ට් එකක් ගැන, පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් කියන ව්‍යාපෘතිය ගැන ඔබට මතක් කරන්න ඕන. අපි දැන් දළදා පෙරහැර බලන්න කට්ටිය හැමෝම අපි යනවනේ. ගොඩක් කට්ටිය මහනුවරට ඒක රාශි වෙනවා. අති විශාල ජනගඟක්. ඉතින් ඔබ ගෙනියන සමහර වෙලාවට චූටි පොලිතින් එක සමහරලාට කඩදාසියක් වුණත් දිරපත් වෙනවා තමයි. කඩදාසියක් වුණත් මේ ලොකු පිරිස අතින් එක එක්කෙනා එක ගානේ අනවශ්‍ය තැන්වලට දැම්මත් හරිම ලොකු කුණු ගොඩක් හරිම විදිහට අපිරිසිදු වෙනවා මහනුවර නගරේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේ පරිසරය ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් කියන ප්‍රොජෙක්ට් එකේ වැඩේ තමයි මේ මහනුවර නගරය ක්ලීන් කරලා සුපිරිසිදුව තියාගන්න එක. සරලවම කිව්වොත් මේ පෙරහැර යන්න හරිම සුපිරිසිදු මාවතක් හදලා දෙන එක. ඉතින් මේ වැඩෙත් එක්ක ශ්‍රී ලංකා දළදා මාලිගාව, මේ ශ්‍රී ලංකා ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශයේ ඉන්නවා. ඒත් එක්කම මාධ්‍ය අනුග්‍රහයෙන් සියත FM සියත TV ඉන්නවා. මේ පණිවිඩය ඇත්තටම දැනෙන්න ඕනේ ඔබේ හදවතට. මම චූටි කොළ කෑල්ලක්වත් බිමට අතාරින්නේ නැහැ. ඒ අවශ්‍ය තැන් හදලා තියෙනවා. තමන්ගේ අපද්‍රව්‍ය මේ බැහැර කරන්න, මේ කුණු ජාති දාන්න තැන් හදලා තියෙනවා. ඒ තැන්වලට දාන්න චුට්ටක් හදවතින් හිතන්න. හරිම ලස්සන ව්‍යාපෘතියක් පරිසරය ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් කියන ව්‍යාපෘතිය. සියදාගනින්න වෙලාව හවස 5:18.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සමහර වාහනවල ආසන පටි නිස්පාදකයා විසින් සවිකල් ලැබලා තියුනේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
2: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිති.
11: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
12: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
14: දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
13: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ.
14: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
15: ගන්නවා ලයිසන් එක.
16: දැන් හරිනේ අමාරු.
14: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩණීති නේද?
17: දෙවනසේකුණා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
18: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
19: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
20: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
21: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
22: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
23: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
24: සියත පොකට් මනි අනුග්‍රහය.
25: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
26: සියත ටෙලි දෙපැය.
25: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
0: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
1: මන්නම් හිතන්නේ නැහැ.
25: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
2: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
3: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
25: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
4: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
26: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
4: වීකෙන් සියතා

0: ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට
3: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: සිංහකිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ
7: මට උණ වගේ සේන
6: ලින් පස් පංගුව බමු
7: සෑහෙන වෙලාවක් යයිනේ
6: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
8: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
9: ආගිලිස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි අපේ මිල රුපියල් 300යි තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 340යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින්තරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 24 දක්වා තුග අවසන් වෙන තුරු පමණයි කොන්දේසි සහිතයි
10: brand new unat registered unat free will එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න asset line finance 0114700 යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
11: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768233444 සීත හදවත් දිනු හිතවත්කම
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
13: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
14: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
15: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
14: රැයක් පුරා විඳින පැයක්.
16: රැදායයි.
14: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
17: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්
18: ත්‍රිකුණාමලයෙන්
19: ඉස්කෝලෙ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
20: යත පොකට් මනි.
19: හෙට උදේ 5යි කාලට සියතහන්න.
21: 98.2 98.7

0: හවස පහයි විනාඩි 53යි.
1: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා නැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
2: දැන්ම තරවගේ 9යි 10යි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත pocket money.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවිතින් රතු පරිප කිලෝග්‍රෑම් 1ක් රුපියල් 229යි. දේශීය සුදුන් අඩු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 193යි. කිරි සම්ප සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 255යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 168යි. සුදු කකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: ඒක හරිම අපූරු ලෝකයක්.
8: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඟුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
11: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
10: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715-55-6044 අපිට WhatsApp කරන්න.
10: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
12: අනුවටයි 0.2 න් 0.4 න් සියත දෙව

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ආචාර්ය නන්දා මාලනී දැයින් සමුගනී හීලය අලියතුන්ගෙන් 140කට අක්ෂිරෝග මිනුවන්ගොඩ වෙඩිතැබීමේ පැදිකරු අත්අඩංගුවට ඕනෑම ප්‍රහාරයකට සූදානම් ඉරානයෙන් දැනුම් දීමක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: හවසහයයි විනාඩි 10යි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතල වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
6: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: LB රන් අය තමයි මගේ හයිය.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: සීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් වර්සිටි
11: 98.2 98.4
12: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි,
13: we can see ya.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී දැයින් සමුගනී. හීලේ අලියතුන්ගෙන් 140කට අක්ෂිරෝග. මෙනුවන් ගොඩ වෙඩිතැබීමේ පැදිකරු අත්අඩංගුවට. ඕනෑම ප්‍රහාරයකට සූදානම් ඉරානයෙන් දැනුම් දීමක්. රුමේෂ් මෞබිම යලි රනින් සරසයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ජාතියේ යශෝරාවය අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ ඇයගේ අවසන් කැමැත් අනුව උත්සව සභාවක් සහ ගුණ කතනවලින් තොරවයි. ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී පසුගිය 20 වනදා අභාවප්‍රාප්ත වුණා. ඇය අභාවප්‍රාප්ත වන විට පසුුණේ 82 වන දිවියේ. පසුගිය 21 වනදා සිට දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ නුගේගොඩ විජයබා මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීතාශ්‍රමයේ. ඒ ඇයගේ අවසන් කැමැත් අනුව දේහය නිවසේ තැන්පත් කරන ලෙස කර තිබූ දැනුම් දීම අනුවයි. අද පස්වරුව දක්වා නන්දා මාලිනීගේ

0: දැන් මේ රටේ කලාවට කරපු සේවය එතුමගේ ක්‍රියාමාර්ගය නිසා අපේ සංගීත දියුණුව මාර්ගය ගෙනෙන්න එතුමියට පුළුවන් වුණා. ඒ කරපු සේවය විශාලයි. රටට පාඩුවක්.
1: විදේශිකයෙක් වුණත් අපෙන් ඇහුවොත් එහෙම අපේ ශ්‍රී ලංකා මාතාවගේ හඬ මොකක්ද කියලා අපිට නිතැතින්ම නන්දා මාලිනියව තමයි හඳුන්වන්න පුළුවන්. ඒ තමයි අපේ ජාතියේ අපේ රටේ හඬ.
2: පුංචි ළමයගේ ඉඳලම මහල්ලා දක්වම මේ ජීවිතවල ප්‍රශ්න නියෝජනය කරපු හඬ. මුළු ජන සමාජයේ තුලම ඒ අතුලාන්ත දෝංකාරයේ ගෙනාපු හඬ අද නික්ම ගියත් මම හිතන්නේ මතුමතුත් ඇගේ හඬ අපේ රටට දැයට ප්‍රයෝජනවත් හඬක්.
3: ඒ අඩුව කවදාවත් පුරවන්න හැකි දෙයක් නෙමෙයි. හරි කනගාටුයි. මං වගේ තරුණ පරම්පරාවේ ගායිකාවන්ට හරි ලොකු ස්ට්‍රෙන්ත් එකක් වුණා.
4: තුමීගේ කොන්සර්ට් වලටත් මම ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ 80 ගණන් වල මම ඉස්කෝලේ යන ළමයෙක් හැටියට ලංකාවේ සංගීතය කියන්නේ තුමිය. එවැනි දෙයක් එක්ක හැදුණු අපිට තුමිය අපිව හැරයාම ඇත්තටම ගියාද කියලා හිතාගන්න බෑ.
5: ඇයගේ දේහය අපාතරින් අද සමුගත්තත් ඇයගේ හඬ අපගේ භවලෝකය, අපගේ නහරවැල් තුල, අපගේ සංස්කෘතික විඥානය තුල සදාකාලිකවම තැන්පත් වෙලා තිබෙනවා.
6: මහජන ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබා දීමෙන් පසු දේහය රැගත් රථ පෙරහර ආරම්භ වුණේ නන්දා මාලනියගේ නිවස ඉදිරිපිටි. රිය පෙරහර සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. දේහය රැගත් රථ පෙරහර බොරැල්ල පොදු සුසාන භූමියට ළඟා වුණේ 4:30 පමණයි. බොරැල්ල පොදු සුසාන භූමියේ පිහිටි ආදාහනාගාරයේදී දේහය පිළිබඳ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ආචාර්ය නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකද ශෝක පණිවිඩයක් නිකුත් කළා. ඔහු සඳහන් කළේ නන්දා මාලිනිය 80 දශකයේ වන විට දුෂ්ට සමාජ දේශපාලන මඩගොහරුවක ගිල්වා තිබූ ශ්‍රී ලාංකේය සමාජය එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පුරවැසි ක්‍රියාකාරිණියක බවයි. ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගේ හදවතෙහි ගැඹුරුම තැනක ස්ථානගත වූ ඇය සිය මරණය දක්වා තමන්ගේ ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ භූමිකාව ආරක්ෂා කරගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළා. නන්දා මාලනිය මර්ධනකාරී දේශපාලන අධිකාරීත්වයට එරෙහිව නැගූ සත්‍යයේ ගීතය හුදු පවනක් නොව චණ්ඩ මාරුතයක් බවට සියලු ජීවමාන සාක්ෂිකරුවන් සාක්ෂි දරනු ඇති. ජනාධිපතිවරයා සඳහන් කළේ නන්දා මාලනිය ඇය ගත්ත දැරූ දවල වස්ත්‍රයසේම අදීන ප්‍රතිපත්තිගරුක භාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිලිටිව සිටි බවයි. නන්දා මාලනී නම් වූ පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයනු ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ. මේ අතර අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කළා. පරම්පරා ගණනාවක හදවත් තුළ තැන්පත් වූ අප්‍රමාණ ආදරය ඇගේ සැබෑ කලා මෙහිවරේ වටිනාකම කියාපාන බවයි ඇය සඳහන් කළේ. ආචාර්ය නන්දා මාලිනීට උත්තමාචාර්ය පුද කරන බවත් අග්‍රමාත්‍යවරිය සඳහන් කළා. මේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී වෙනුවෙන් සියත ප්‍රවෘත්ති තබන සටහනක්.
7: මිරිහානා රච්චිගේ නන්දා මාලිනී පෙරේරා මෙලව එළිය දුටුවේ 1943 වසරේ අගෝස්තු 23 වනදා අලුත්ගම ලෙව්වන්දෝව ප්‍රදේශයේ. ඒ නව දෙනෙක්ගෙන් යුත් පවුලේ සිව්වැනි දරුවා ලෙසින් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ළමා මණ්ඩපයෙන් සිය ගායන දිවි ආරම්භ කළ නන්දා මාලිනිය සිය පළමු ගීතය ගායනා කරනු ලැබුවේ 11 හැවිරි දිවියේදී.
8: මට ඒ කාලේ තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් මහගම සේකරගේ අතේ ඇඳිලා දුවනවා. සේකර කියන්නේ ලොකු මිනිස්සෙක්. අපිට ඒක තේරෙන්නේ නැහැ. ජයකොඩි පියතුමාගේ පස්සෙන් දුවනවා. අපිට තේරෙන්නේ නැහැ කවුද කියලා. අවුරුදු 11යි මට ඉස්සෙල්ලාම මම ගීතේ ගායනා කරනකොට බුදුසාදු ගීතේ.
9: බුදුසාදු බුදුසාදු.
7: පෙරට පළමු වර්ණ චිත්‍රපටය වන රන්මුතු දුව චිත්‍රපටය සඳහා පණ්ඩිත W.D. අමරදේවයන්ගේ ආරාධනය අනුව නන්දා මාලනිය පසුබිම් ගායනය සඳහා එක්වන්නේ ගලන ගඟකි ජීවිතේ ගීතය ගායනා කරමින්. ඒ සඳහා ඇයට පළමු සරසවි සම්මාන උරලේ හොඳම ගායිකාවට හිමි සම්මානය හිමි වුණා.
9: ගලන ගඟකි ජීවිතේ දයාලු ලෝකේ.
7: හොදෙක් ගායිකාවක් පමණක් නොවුණු නන්දා සිය අද්විතීය හඬ පෞරුෂය හා අර්ථපූර්ණ පදමාලාව භාවිතයෙන් සිංහල සංගීතයේ

0: නවමු හැඩතලයක් එක්කල බවට ඇගේ නිර්මාණය කදිම සාක්ෂයක් දරනවා. සමාජ අසාධාරණය හමුවේ ඊට විරෝධාකල්ප දැක්වූයේද ගී සංකල්පනා මගින් වීමද විශේෂත්වයක්. ශ්‍රවණාරාධනා, සත්‍යයේ ගීතය, පවන හා ශ්වේත රාත්‍රිය වැනි ප්‍රසංග නැරඹීමට වැල නොකැඩී ජනතාව පැමිණියේද ඇගේ ගීත වෙත පැවති අතිමහත් ප්‍රේක්ෂක ආදරය පිළිබඳ සජීව සාක්ෂිය සපයමින්. සමාජ අසාධාරණය හා දේශපාලන මර්ධනයට එරෙහිවද නන්දා ප්‍රබල හඬක් නැගුවා. මේ එම මතක සිහිගන්වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ.
1: ඉතාම බිහිසව සමරයක් ඇය තමන්ගේ ප්‍රාසංගික අත්දැකීම් වෙන් කළා. ඊට විරෝධය පාන මේ ගී මගේ අදටයි ඒවා අවශ්‍ය නොවේ නම් කෙවිටෙන් පිළිගිරු කරන්න කියලා ඉල්ලා හිටිය. ඇය නිර්භය සවිඥානික ගායිකාවක් හැටියට අගය කරනවා.
0: සිය ප්‍රතිභාපූර්ණ ගායන කෞශල්‍ය වෙනුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින්ද ඇය ඇගීමට පාත්‍ර වුණා. මාචාර ප්‍රනිත් අබේසුන්දර නන්දාමාලනිය පිළිබඳ මතකය අවදි කළේ මෙලෙසින්.
2: රාගධාරී සංගීතය ඉගෙන ගත්තා ප්‍රේමදාස මුදුන්කොටුව මහත්මයාගේ ආයතනයේ. ඉන්දියාවේ විභාග කරලා විශාරද උපාධියක් ලැබුවා. කෙමෙන් කෙමෙන් ඇය ඉදිරියට ආවා. මේ ළමා ආශ්‍රමයෙන් පුංචි ළමයින්ගේ ජීවිත පාදා දෙන්න ඇය විශාල සේවයක් කරලා තිබුණා. ඇය අපාතකින් වියෝවීම අපට හරි දුක වේදනාවක්.
0: දශක හතක් ශ්‍රී ලාංකේය සංගීතය සුපෝෂණය කළ ජාතී යශෝරාවය ආචාර්ය නන්දාමාලනි ඔබ සදා අමරණීයයි.
3: වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධාන කරන සර්වරාත්‍රික පිරිස් සජ්ජායනය අද උදෑසන සාර්ථකව අවසන් වුණා. ඒසියත ටීවී බෙදිරි සංකීර්ණයේදී සියත FM සහ සියත ටීවී ඔස්සේ පිරිත් සජ්ජායනය සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු කරනු ලැබුවා. එහිදී අනුශාසනය සිදු කරනු ලැබුවේ හොනුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජිහිමියන් විසින්.
4: නාලිකාවක් අරගෙන යනවයි කියන එක හරි අමාරු වැඩක්. ඒකට ගොඩක් වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, ලুকু පිරිසක් ඉන්න ඕන. ඒක ඒ පිරිස ටීම් වර්ක් වෙන්න ඕන, සම්බන්ධතාවය හදාගන්න ඕන. එතකොට ඒවයි ඉදිරිපත් කරන වැඩසටහන් හරවත් වෙන්න ඕන, ඒවයි ගුණාත්මක බව වැඩි වෙන්න ඕන, ඒවා මිනිසුන්ගේ ආකර්ෂණයට යන්න ඕන. නැත්තම් බලන්නේ නැනේ ගුණවත් වුණත් හරවත් වුණත්. එතකොට මිනිස්සු ප්‍රේක්ෂකයෝ ඒ වගේ එකක් එක ග්‍රහණය කරලා ඇඳ බැඳලා තියාගෙන දවසක් දෙකක් සතියක් නෙවෙයි දිගටම යනවා කියන එක තමයි තියෙන අභියෝගය, චැලෙන්ජ් එක. ඒක පියවරෙන් පියවර ජයගත්ත හැටි අපි සියත දැක්කා.
3: රට, ජාතිය සහ ආයතනයට සෙත් ප්‍රාර්ථනා කරමින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව මෙම පරිත්‍රාණ ධර්මදේශනය සිදු කරනු ලබනවා. පරිත්‍රාණ ධර්මදේශනයේ අවසානයේ අද පෙරවරුවේ සංඝගත දක්ෂිණාව පැවැත්වුණේ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජවීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගා පරිශ්‍රයට ගෙවිදිනු ඇති. මෙ අතර මෙරට හීලෑ අලි ඇතුන්ගෙන් 140%කට අක්ෂිරෝග පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති අලි ඇතුන් පිළිබඳ සෞඛ්‍ය සායනයට එක්වෙමින්.
5: මේ සතුන්ගේ මොකක් හරි ක්‍රමයකට පොඩි හරි කලබල වීමක්, ස්ට්‍රෙස් වීමක් තියෙනවද කියලා බලන්න. මොකද බල්ලෙක් වුණා සෙනගසට අරන් ගියාම ස්ට්‍රෙස් වෙනවනේ. ඉච්චර ප්‍රමාණයකට වෙනවද කියලා බලන්න අපි මෙදාසරේ හෝමෝන් පරීක්ෂාවකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සාමාන්‍යයෙන් දන්න විදිහට 140ක ගෙවල් වල ඉන්න අලින්ට ඇස් රෝග තියෙනවමයි. ක්ෂය රෝගේ තමයි ගොඩක්ම උනන්දුවෙන් බලන එක. නමුත් දුර්වල වීම තියෙනවා. අපේ අලි පරම්පරාව වයසට යනවා. අපි අලි 90 දෙන්නත් වයසින් වැඩි අය තමයි වැඩිපුර ඉන්නේ. මේක ලොකු ගැටලුවක්. ඒ කියන්නේ මේක තව අවුරුදු 10 පලව කරනොත් නැති වෙලා යනවා කියන එකේ පළවෙනි ලක්ෂණය. ඉතින් අපි අලියට ඇවිදින එක අත්‍යවශ්‍යමයි. අලියගේ බඩවැල වැඩ කිරීමට ඇවිදින්න ඕන. මේ නුවර පෙරහැරේ ඇවිදින කිලෝමීටර 3-4 නෙමෙයි. අලියෙක් සාමාන්‍යයෙන් හැතැම්ම 20ක්වත් ඇවිදින්න ඕන බව විද්‍යානුකූලව කවුරුත් දන්නවා. ඉතින් හැතැම්ම 20ක් ඇවිදින්නේ නැහැ. ඒ කැලේ අලියෙක් යන වේගයට පෙරහැරේ බොහොම හිමීට සාපේක්ෂව සීතල වෙලාවේ රෑ මහනුවර හිමින් ඇවිදින එකයි වෙන්නේ. මම කියන්නේ සතෙකුට හානියක් වෙන්නේ නැහැ කියලා පෙරහැරේ යන එකේ.
3: දළදා පෙරහර නැරඹීම සඳහා පැමිණ ජනතාව බැහැර කරන ප්ලාස්ටික් බෝතල් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය එක්රැස් කිරීම ලබන 28 වනදා දක්වා අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි. කොකා කෝලා බෙවරේජ් ශ්‍රී ලංකාහි මහජන සම්බන්ධතා සන්නිවේදන සහ තිරසර කටයුතු අධ්‍යක්ෂ රොෂාන් නරසිංහගේ සඳහන් කළේ අදත් එම කටයුතු සිදුවන බවයි.
6: මෙවර දළදා සමයට සමගාමීව පවත්වන ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහන සාර්ථකව අද දිනේ ක්‍රියාත්මක වුණා. මෙම වැඩසටහන ඇත්තරම් පටන් ගත්තේ 18 වෙනිදා, මේක 28 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල විශාල සංඛ්‍යාවක ළමුන්. මේ ළමුන් හැමදාම මේ එන බැතිමතුන් විසින් බැහැර කරන විශේෂයෙන්ම පෙට් බෝතල් සහ අනිකුත් නොදිරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සිදු කරනු ලබනවා. එන බැතිමතුන් විසින් බැහැර කරන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කළා ඒවා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාදාමයකට යොමු කිරීම සිද්ධ කරනු ලබනවා.
3: ජාතික කෘෂිකර්ම සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක් වෙමින්.
7: ඒ වගේම දැන් පරක්කු වැඩි අඩුම ගානේ ආඩම් ඉගෙනගෙන අර කුඹුරට බැහැලා ඔයන්කකා ජනතාවට දුන්නු ගොවි ජනතාවට දුන්නු බලාපොරොත්තු ටික ඉෂ්ට සිද්ධ කරන ජාතික කෘෂිකර්ම වැඩපිළිවෙලක් ජාතික කෘෂිකර්ම සැලැස්මක් සකස් කරන්නයි කියන එක අපි යෝජනා කරනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේ අයට ඒ දේ කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ. ඒ මොකද දැන් ජනාධිපතිකමත් Tamanට ගත්තා, පාර්ලිමේන්තුවේ 3-2ක් Tamanට ගත්තා, පළාත් පාලන ආයතනවල බහුතරයකුත් Tamanට ගත්තා. දැන් ඉතින් ඒ අය හිතන්නේ මේ රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ, අපි අපේ වැඩේ කරගෙන හමාරයි.
3: ආණ්ඩුව අධිකරණයට අතපෙවීමට උත්සාහ දරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පැවසුවේ.
8: මම අහන්නේ ආණ්ඩුවට මේ නඩුවලින් 80%-90% තියෙන්නේ මහා අධිකරණවලත් මහේස්ත්‍රාත් අධිකරණවලත් විතරයි. ඒකයි මම නැවතවරක් කියන්නේ, මේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුළින් මොකද්ද මේකට ලැබෙන පිටුවහල, මොකද්ද මේ නඩු වලට දඬුවම් දෙන්න තියෙන ක්‍රියාදාමය, මොකද්ද ඒකෙන් කොහොමද මේක හරියම් වෙන්නේ? ඒක වෙන්නේ නැහනේ. ඒ නිසා මෙතනදි කරන්න හදන්නේ සම්පූර්ණයෙන්ම රෝඩාවක්. ඒ කියන්නේ අධිකරණයට වෙනත් ආකාරයෙන් අතපෙවීමක් කරන්න තමයි මේ ජනාධිපතිතුමත් ඒ වගේ මේ ආණ්ඩුවත් කටයුතු කරන්න කියන එක තමයි මේකේ මූලික අරමුණ වෙලා තියෙන්නේ.
3: ජනතාව රැවටීමකට ලක් වූ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන සඳහන් කළේ.
9: හොරකම් කිරීම, දූෂණය, හොරු ඇල්ලීම කියන මහා භූතයව ඔළුවේ මවලා අනුර කුමාර දිසානායක මහත්තයා පත් වුණා. ඉතින් මිනිස්සු කාලෙන් කාලයට මවන මේ භූතයින්ට රැවටුණා. සමග ජන බලවේගය එහෙම භූතයව මවන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ අර ජාතික ආරක්ෂාව කියන භූතයට රැවටුණු ජනතාවම තමයි බහුතරයක් මේ හොරු අල්ලමු, දඬුවම් දෙමු, හොරකම් නවත්තමු වගේ ඒ භූතයට රැවටුණේ.
3: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ආණ්ඩුවද එක්වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක කියා සිටියේ.
10: එකතුව බාධාවක් නැතුව කටයුතු වීමේ යන එක තමයි තියෙන්නේ. ඇත්ත වශයෙන්ම එකතු වෙන්න ආණ්ඩුව විහිනුත් එකට උදව් වෙනවා. මොකද ඒගොල්ලෝ කරන ක්‍රියාදාම වලටත් එකතු වෙන ස්වරූපය පේන්න තියෙනවා. මම හිතන විදිහට ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කරන සියලු දෙනාම එකට ඒකරාශී වෙලා තියෙනවා. ඔකට ආණ්ඩුවත් එකතු වෙනවා කියන මතය තමයි මා සිටින්නේ.
3: ආණ්ඩුවට පවතින ගෝලීය පිළිගැනීම ඉහළ ගොස් ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ.
11: ලොකු ප්‍රසස්කරණයක් සිදු වෙනවා හැම පැත්තකින්. ඒක නීති දෙපාර්තමේන්තුවේ අධිකරණ අමාත්‍යංශයෙන්, අසරක්ෂිත දෙපාර්තමේන්තුවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, පොලිසියේ අධිකරණ සම්බන්ධ ආයතන හැම එකම සහ විශේෂකාරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 2කින් වැඩි කරනවා. සියලු විශේෂකාරුන්ගේ ශ්‍රේෂ්ඨ අධිකරණ විශේෂකාරුන් විතරක් නෙමෙයි, අපි වෛද්‍යවරුන්ට අපි එහෙම කළා. විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරුගේ විශ්‍රාම යන වයස අවුරුදු 3කින් දක්වා වැඩි කළා. තවත් ඒවා ඉන්නේ පවතුනවා, ඒවත් සලකා බලමින් යනවා. ඉතින් මේ ආදී හැටියට ගත්තොත් එහෙම හැම පැත්තකින් රටේ වෙනසක් වෙලා තියෙනවා. ලෝක පිළිගැනීම වැඩි වෙලා තියෙනවා.
3: වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීම සිදුව තිබුණේ පසුගිය වසරේ අගෝස්තු 13 වනදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී. ඔහු වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 150ක් සොයා ගැනුණා. සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්. ඉරානයට එරෙහි ඕනෑම ප්‍රහාරයක් සඳහා ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව එරට හමුදාව පවසනවා. ඉරානයේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අලි අබ්දුල්ලාහි සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් මොහමඩ් අක්‍රමිනියා ඒකාබද්ධ ප්‍රකාශයක් ලබා දෙමින් පැවසුවේ ඉදිරියේ එන ඕනෑම අභියෝගයක් සඳහා සූදානම් බවයි. අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය අමරිකා භූමියක් ලෙස සලකන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ලෝකනායකයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති හමුවකදී. ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් අග්‍රාචි පැවසුවේ අමරිකාවේ නවතම ආර්ථික යුද්ධ තර්ජනය අසාර්ථක වීමට නියමිත බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය කිසිවෙකුට ලබා ගැනීමට නොහැකි බවයි ඉරාන විදේශ මාත්‍යවරයා සඳහන් කළේ. ඩයිමන්ඩ් ලීග් ශූරතාවලියේ දොළොස්වන අදීරේ හෙල්ල විසි කිරීමේ සව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග විසින් දිනාගනු ලැබුවා. ඒ ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී. එහිදී රුමේෂ් තරංග දැක් වූ දක්ෂතාව මීටර් 88.14ක්. ඔහු සමග තරග වැදුණු ඉන්දියා සුපිරි ක්‍රීඩක නිරජ් චොප්‍රා විසින් රිදී පදක්කම දිනාගනු ලැබුවා. නිරජ් දැක් වූ දක්ෂතාව මීටර් 88.05ක්. මීටර් 86.69ක දක්ෂතාවක් දැක් වූ ලෝකශූර ඇන්ඩර්සන් පීටර්ස්ට හිමි වූයේ තරගයේ තුන්වන ස්ථානයයි. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වඩාත් සුදුසු කණ්ඩායම සහභාගී වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
12: තියෙන අඩුපාඩුව තමයි අපි අර ෆයිට් එක දීලා අපි කොහොමද ඉතුරු ටිකක් කරලා ලයින් එක ක්‍රොස් කරන්න කියන එක. අපිට ඒ රිසෝර්සස් ටික තමයි අපි හදාගන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒ දේවල් අපිට හරියට පින් පොයින්ට් කරගන්න පුළුවන් වුණොත් අපිට WTC එකේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. මම මැද්දට යන්නේ මට ලැබෙන රිසෝර්සස් එක්ක. ඉතින් මමත් කැමතියි 140ට උඩින් දාන බෝලර්ස්ලා දෙතුන් දෙනෙක් කණ්ඩායමේ ඉන්න නම්. ඉතින් අන්ෆෝර්චුනේට්ලි අපිට ඉන්න එක්කෙනයි. ඉතින් අපි එයාවත් ඉන්ජරි ෆ්‍රී ප්ලේ කරන්න සෑහෙන්න මේ ප්‍රයත්නයක් දරනවා. ඉතින් මම හිතනවා දැන් තියෙන රිසෝර්සස් එක අසිත ෆර්නෑන්ඩෝට ගැලපෙනම කෙනා තමයි ලහිරු කුමාර. මොකද අසිතගේ ලයින් ඇන් ලෙන්ත් පර්ෆෙක්ට් ඇන් ලහිරුගේ පේස් තියෙනවා. ඉතින් දැනට තියෙන රිසෝර්සස් එක බැලුවොත් අපිට ඉන්න හොඳම ටික තමයි මේ ඉන්නේ.
3: දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි. පළමු ටෙස්ට් තරගය ජයගත් ඉන්දියාව 1-0 ලෙස තරගාවලියේ පෙරමුණගෙන සිටිනවා. තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී දැයින් සමුගනි. හීලෑ අලියතුන්ගෙන් 40%කට අක්ෂිරෝග. මිනුවන්ගොඩ වෙඩිතැබීමේ පැදිකරු අත්අඩංගුවට ඕනෑම ප්‍රහාරයකට සූදානම්. ඉරානයෙන් දැනුම් දීමක්. රුමේෂ් මව්බිම යලි රනින් සරසයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රියක්.
13: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: Superstar Rajinikanth fans la me davasala balagene inne Jail 2 movie ek release wenaka.
2: Me davasala film ek shootings ivara karala post production varadika thamai karanne.
1: ජේල පාට් 1 එකේ කාවල සෝංගික වගේම තමන්ගේ ඩාන්ස් එකත් ලෝකෙ පුරාම වෛරල් වුණානේ. ඉතින් ජේල පාට් 2 එකෙත් ඒ වගේම සෝංග එකක් තියෙනවා.
2: ඒ තමයි අල්ලා බොලෙලෝ. සෝංග එකේ ප්‍රොමෝෂන්ස් එහෙමත් මේ වෙද්දි පටන් අරන් තියෙනවා. මුළු ෆිල්ම් එකේම මියුසික් කරන්නේ අනිරුද්.
1: ඒ වගේම ෂාරුක් ඛානුත් මේ ෆිල්ම් එකේ ස්පෙෂල් කැරක්ටර් එකක් කරනවා කියලා ගොඩක් අය කතා වුණත් තාමත් ඒ ගැන සන් පික්චර්ස්ලා කන්ෆර්ම් කරලා නැහැ.
0: Of the town.

0: මුළුමලාගෙන වියදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
1: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වියදම් කරා තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්නතුනි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
0: සියල්ල අත්හැරීම නිවනට හේතුවනත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
1: පින්වතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.
3: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
4: කොමි තරයි
5: කඩේ වහලට දාපු ෂීට් මාස තුනෙන් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
4: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
3: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: Kagir's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 360යි. අලිපේර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින්තරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුක අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
5: සමහර වාහනවල ආසන පටි නිෂ්පාදකයා විසින් සවිකල් ලැබලා තියුන්නේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
6: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සරහ රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
8: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ එක ත්‍රිකුණාමලයෙන් දෙක වඩකලපුවෙන්
9: ත්‍රිකුණාමලය
10: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි
10: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
12: 98.2 98.7

back-to-back love songs. මහ මෙරක් තරම් ආදරේ කිව්වත් ආදරේ නොකරන අය ඉන්නවා. හිතේ කුණකවත් ආදරේ නැහැ කියලා කිව්වත් දරා ගන්න බැරි තරම් ආදරේ කරන අය

නිසා තමයි ආදරය කියන හැමෝටම එකපාර ජීවිතේට වෙන්න කරන්න වගේම ආදරේ නැහැ කියලා යන්නාතන අයවත් එකපාරම ජීවිතේ නැින්න කරන්න අපේ වග බලා ගන්න ඕන.

පරිසරයයි ජීවිතයයි සුපිරි සිදුව සුවපත්ව නරඹමුම් පෙරහැර දළදා. ඉතින් මේ දළදා පෙරහැර කිව්වහම අපේ හිතට ගෞරවයක් ආඩම්බරයක් වගේම හරිම පාරිශුද්ධ හැඟීමක් එනවා නේද? ඉතින් අපේ මුතුම් මිත්තන්ගේ කාලින්දම්ම මේ උතුම් දළදා පෙරහැර හරිම සුපිරිසිදු පරිසරයක ගමන් කරවීම තමයි අපේ සිරිත. ඔන්න ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශය සහ තව තවත් ආයතන ගොඩක් එකතු වෙලා මේ පෙරහැර පැවැත්වෙන දවස් 10 පුරාම මහනුවර නගරය පිරිසිදු කරන වගේම එන බැතිමතුන්ගේ සුවය වෙනුවෙන් පහසුකම් සැපීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. පරිසරයයි ජීවිතයයි සුපිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් තමයි මේ වැඩේ, මේ ව්‍යාපෘතියේ මේ හරිම ලස්සන දේ නම. ඉතින් පෙරහැර බලන්න මහනුවර නගරයට ඔබ එනවා නම් මතක තියාගන්න, ප්ලාස්ටික් භාවිතය පුළුවන් තරම් අවම කරන්න, ඔබ භාවිතා කළා නම් ඒව නිසි පරිදි බැහැර කරලා යන්න, වග බලා ගන්න. අන්න එහෙම මේ ව්‍යාපෘතියට සහයක් දෙන්න කියලා හරිම ආදරෙන් මතක් කරනවා. එත් එක්කම මතක් කරනවා මේ වැඩේට සම්පූර්ණ මාධ්‍ය ශක්තිය සියත FM, සියත TV. සියතහගෙන ඉන්න වෙලාව රාත්‍රී 7:16.

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා කරන්න.

ඔබ අපට නැතිවෙලා දශක අටක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්ත

0: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහවසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: Hello, hi, මම Jason. Higher studies ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තේට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777.
11: පරම්පරා ගානා අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: This is සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH
14: City Vote සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිරි වෙතින් මෙගාවට්ටම් Flora Fat Spread ඉතිරි රුපියල් 290යි. Nestle Malt Pouch ඉතිරි රුපියල් 240යි. Magic Nougat සහිත Butter Scotch ඉතිරි රුපියල් 580යි. Eva Cotton Field Wings රුපියල් 155යි. Kagels Food City.
15: Sir නේද LB රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
16: ඒත් ලොකු කරලා නේද?
15: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: We can see it.

0: back-to-back love songs.
1: අඩුවම කඳුළු පෙන්නන ඇස්සයිති මිනිස්සුලු වැඩිපුරම හිතින් දුක් විඳින්නේ. මගේ ඇස් දෙහා බලාගෙන ඔයා කිව්වේ එහෙමයි.

ආදරංචු වැඩි වැඩියෙන් අපේ ආත්මවලින් ඈතට ගියාද නැත්නම් ලඟුණාද කියලා හිතාගන්න බැරි තැනක හිත නතර වෙලා මං තාමත් ඔයාගේද ඔයා තාමත් මගේද කියලා නොදැනෙන තැනක හිත කල්බෙලා දන්නවද ටික ටික හැඟීම් දැනීම් නැති වෙන හිත වැඩිපුරම රිදෙන්නේ ඇයි කියලා ඔය මූණ හිනාව නැති කළේ මං කියලා මගේ හිත මටම කියන නිසා

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකො අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකො.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන හවුස් ගන්නපා අහසින් වැටෙන එක දිවිවක්වත් මේ රෝබි කරන දිහට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිට පුරවන්න ඕනේ කියලාද
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක 7FM බ්‍රෙක්ෆාස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්ස්පනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තැගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
11: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
14: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
15: real mat experience එකකට නල්වත්ත බට
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
17: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
19: Run පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115-880-400 LOLC රන් සවි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
1: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
16: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
8: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
12: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
8: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
12: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක

0: ස්ටිකෙන් ටික පේ
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
2: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසේ 2 ලැබෙනවනะ. Double decker, double delight, double salary. Mage weda hodai kiyala ape boss mata dunnet double promotion. Itin deka deka nan ona deyak man bara gannawa. Anika siddunath deka deka ahana kota kan dekata denena sapa. E mage girlfriends l denna. Ada thama edena mulinma hambune. Man gihin genna. Man aawi nathath satiya dawasala ute 10ට 100 tahanna. Mokada ek maadiske sindu deka kahanna puluwanne.
3: Sindu siyota anugrahaya.
4: Denenna andin
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනුට.
5: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21-22 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
6: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන්, 2. වනකලපුවෙන්.
7: ත්‍රිකුණාමලයෙන්
5: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්ස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි
5: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

back-to-back love songs. ඔය හිතළඟ මං නිවෙන තරම් වාලුකා කතරක වැලිකට නිවෙන්නේ නෑ මහා වර්සාවකින්වත්.

තප්පරවලදී වගේම හිත කඳුරුවලින් පිරෙන තප්පරවලදෙත් ඔය හිතට පුළුවන් වෙනසක් නැතුව මං ළඟම ඉන්න. වචනකින් හැරි සැනසීමක් වෙන්න. මට ඒක මැති මැනික මේ සංසාරෙන් යනකම් ඔයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
2: ඇයි?
1: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
2: ආ, ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොළ රේකයි. වා, ඒක ගැන කල්පනා කරනවා.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0765 567 784.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප කිලෝග්‍රෑම් 1ක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 193යි. කිරි සම්ප සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 168යි. සුදු කැකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නා වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: සිංහකිරි ඕගස්ට් මොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
7: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance. අමතන්න 0114 700.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
8: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 47 අපිට වට්ස්ඇප් කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
10: Back-to-back love songs with Nilupal.

තරම් ලේසි නෑ ඔය කතා කරන ඇස් මූනම පිරෙනයි නාව ඈතක තියලා බලාගෙන ඉන්න එක අමාරුවෙන් ඇස් මූුණ ගැවුණු මොහතක සීතල හත්තක පාසකෙන් මුළු හෙතම ආදරෙන් පුරවගන්නේ නැතුව තනිකමින් කිලෙන එක.

දශක අටක් පුරා සිංහල ගීතයේ යශෝ රාවයව ඔබ අහසසේ අනන්තයි.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සමහර වාහනවල ආසන පටි නිස්පාදකයා විසින් සවිකල් ලැබල තියුනේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
2: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
6: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: This විදේශ සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHGV.
11: ආ එන්න සර්. මල්ලී එන්නෙම කඩේ දිනු කරනවානේ. මං ඉතින් LB රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
12: LB රන්නය තමයි මගේ හයිය.
13: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
14: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
15: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
14: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
15: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
16: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
18: මොකද මේ වගේ කියන්නේ?
16: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
18: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: Back to back love songs.
1: මට පුළුවන් ඔයාට කියන්න අපි මෙතනින් නවතිමු කියලා. අපි අතර පුංචිම ගනුදෙනුවක්වත් තියාගන්නේ නැතුව ඉමු කියලා. මං එහෙම කළොත් ඒක අපි දෙන්නටම අමාරුයි. ඒ නිසා අපි නවතිනවා කියලා හිතන්නේ නැතුව ටික කාලෙකට ඈත් වෙනවා කියලා හිතමු.

ඔයාව නැති කරගන්න ඕමනාවක් මට නැහැ. මාව මෙල්ලලා සටන් කරන එක නවත්තන්න. වෙලාව ආවම මං

0: මලාගෙන වියදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
1: ඇතැම් වෙලාවට පින්වතුනි කෝටි ගණන් වලින් වියදම් කරත් තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්වතුනි මේ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
0: සියල්ල අත්හැරීම නිවනට හේතුවනත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
1: පින්වතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන හතට සිය තහන්න. මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: දොරගුළු ඇරෙන මතක සේප්පු.
4: මිනිස්සු හරිම ලෝභයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
5: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
6: නෙනේනා තොරුමා ඉන්න දෙනුඹ ගාවි.
3: රැයක් පුරා විඳින පැයක්.
7: රැදායයි.
3: ගීතායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
8: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි. අපේ මිල රුපියල් 300යි. තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
9: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ. 1. ත්‍රිකුණාමලයෙන්. 2. මඩකලපුවේ.
10: ත්‍රිකුණාමලය.
0: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි.
0: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
12: වීකන් සියත.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

back-to-back love songs. හිනාවෙන්න පුළුවන් තරම් හිනාවෙන්න මටයි මගේ ආදරේටයි මං හිත හදා ගන්න ඔයා හිනාවෙන්නේ සතුටින් ඉන්න නිසා කියලා.

තියෙනද කතාවක්. ඕනම දෙයක වටිනාකම වැඩිපුරම දැනෙන්නේ ඒදේ නැති වුණාම කියලා. වටිනාකමක් නැති තැනක මට තවත් මගේ ආදරේ තියලා යන්න බෑ. මං ඔයකින් ඈතට යන පියවරක් පියවරක් ගානේ මගේ ආදරේ ඔයකින් වෙන් වෙයි. ඒ නැති වුණ ආදරේම ආයෙම ඔයාට ඕනත් වෙයි. එතදට ඔයා ආපහු මං ළඟට මාවත් මං ඈතට ගියපු පියවර ගාන මං ඈතින් මේ

සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තිය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 076 56 75.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කිරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කැකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: Brand new unath registered dunath 3-wheel ekak gannawa nam Asset Line Finance tamai. Liyakiya bili awamai. Warika pahasui. 3-wheel potata hadisi nayak unath ganna puluwan. Obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 0114700IC yamatanna. Wasara 23 ka nobindunu vishwasaya.
5: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
5: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
5: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
6: Back to back love songs with Nilupal. With Nilupal.
7: Back to back love songs.
8: Om balanne paasthya kandulu vehi kod mulu hitema velena mata payai mage aske veni ඒව තරගන්න නැතිවේ කියලා.
9: थोड़ी जगह दे दे मुझे तेरे पास कहीं रह जाऊं मैं.
8: හිතන මතක මට ඉතුරු කරන්න. ලස්සනම මතක ඔය අරන් යන්න. තරොස් දෙමනකොට ඒව මතක් කරගන්න. මූණට එනාවක්

බැඳීම පුච්චලාලු කරන්න. කොමත් රිදින එකක් නෑමට හිත ගල් වෙලා තියෙයි. ඔයා ඈතට ගියාම

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා

ඔබ අපට නැති වෙලා දශක 8ක් පුරා සිංහල ගීතයේ යශෝ රාවයව ඔබ අහසසේ අනන්තයි.

0: නුන නසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177777
6: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
12: සියත පොකට් මනි අනුග්‍රහය
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
14: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
15: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන
16: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
15: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV
17: Theater Teli Depaya Aluth kalawakata teli natya pelak balanna
18: 4 dina gana podi kossak thiyen man nan hitanne atha
17: dakina hina pinena maniyata langwada siyalla bonduwa yana nimishayak
19: api ona abiyogaya bara gan lasthi
1: mata ona kareth me wage challenge ekak ganna puluwam taruna kollo kelu tika
17: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
16: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
1: කරා. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතික ලොතරැයි මණ්ඩලය.
10: පැලස් ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. ප්‍රයිම් රෙසිඩෙන්සිස්.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
16: real මට experience එකකට නැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
18: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
20: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන 0111-580-400. LOLC රන්සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
23: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
24: ගන්නතරට සුවසිරුනට දැන් මම බය නැහැ.
25: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
27: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
27: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
28: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
29: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
30: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
31: අවන්ස් ටිකෙන් ටික පේ.
32: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
33: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
34: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
35: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
34: රැයක් පුරා විඳින පැයක්
35: රැදායයි
34: ගීතායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
36: වෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්.
37: ත්‍රිකුණාමලයෙන්
0: ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
0: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
1: 98.2 98.4
2: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි,
0: වීකෙන්ඩ් සියතා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: පිනමලාගෙන වියදම් කළාට වැඩක් නෑ, නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
2: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වියදම් කරත් තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්නතුනි මේ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
1: සියල්ල අත්හැරීම නිවනට හේතුවනත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
2: පින්වතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
1: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියත අහන්න.
3: සියත බණමඩුව
1: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරතන ස්වාමින් වහන්සේ.
4: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නෑ මකලෝ, ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
5: ඒක ඒ මිනිහගේ තාත්තා හෙට්ටිපොල රේකයි. වා ඒක ගැන කල්පනා කරනවා.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය, තෝරගන්න වාහන 400ක් එකම තැන, වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී.
10: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
11: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා, මොකද අපි interview කරන්නේ එක සැරේ.
9: 98.2 98.4

0: කලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා.

අපට නැති වෙලා දශක අටක් පුරා සිංහල ගීතයේ යශෝ රාවය වූ ඔබ අහසසේ අනන්තයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can සියත.

0: ගලන ගඟ කියේ අද නතර වෙලා.
1: අමරදේව සර් ගුවන් විදුලි වැඩ. ඕම් ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා කරන්න.

දශක අටක් පුරා සිංහල ගීතයේ යශෝ රාවයව ඔබ අහසසේ අනන්තයි.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: මුන්නක් ද සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියට හොට ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය Theatre Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින්. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: මිනිස්සු හරිම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සියත අන්න අන්න.
3: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නෑ බොරුනම් කිබ්බෙක්ගෙන් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම් double deck double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ girl friends ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
4: සින්දු සියත අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
4: දිලක වර්ධන textiles. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත්
6: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
7: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ. 1. ත්‍රිකුණාමලයෙන්. 2. වඩකලපුවෙන්.
8: ත්‍රිකුණාමලය.
6: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහංස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
9: යතර පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
9: 98.2 98.4 සියත දෙව

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: පිනමලාගෙන වියදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
2: ඇතැම් වෙලාවට පින්නතුනි කෝටි ගණන් වලින් වියදම් කරත් තමන්ගේ නම් ගොත් කොච්චර කියවුනත් පින්නතුනි මේ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
1: සියල්ල අත්හැරීම නිවනට හේතුවනත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
2: පින්නතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
1: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
3: සියත බණමඩුව
1: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරතන ස්වාමීන් වහන්සේ. අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සීයේ ශ්‍රී ලංකා 0.7455 11.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47ට අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
8: තියෙත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්නේ.
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: රාජිරිය ගොබ්බයා.
11: එයි, හටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
12: නිලබල කරේති ඔලමුල පුරේ.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
1: සියත ටීවී තුලින්.
13: 98.2 98.4
14: අද හමුවෙමුද අපි? අද සැනසෙමුද අපි?
1: Weekend Theater.

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්ති

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවය විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

තිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්වඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥානශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී